0: ලකඬ රේඩියෝ ITN
1: ලකඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 41යි.
2: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: ලකන්ඩ රඩියෝ ITN
1: ලකන හගෙනින් වෙලාව දෙ පහයි විනාඩි පනස් දෙකයි.
2: අඩකුඹුරේ රළුමාවතී නිල්කුරුල්ලා සොනාලිකා අශ්වබල පනහක එන්ජිම් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූවිල් ෆෝවිල් සොනාලිකා ට්‍රක්ටරය දැන් දෙවයිනපුරා ඇති TVS සොනාලිකා අලවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු හතරක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. එක ගමක හිටියා හරිම සාමකාමී වයසක මුනිවරයෙක්. හැබැයි මේ ගමට එන හැම තරුණයෙක්ම වගේ ඇවිල්ලා එයාගෙන් අහපු එක ප්‍රශ්නයක් තිබුණා. මිනිස්සු හැම තැනම දුවන්නේ සතුට හොයාගෙන. මට කියන්න, ඇත්තටම ජීවිතයේ සතුට කියන්නේ මොකක්ද? මට ඒක කවදාවත් හොයාගන්න ලැබුණේ නැහැනේ කියලා. මොනිවරයා කිසිම කතාවක් නැතිව ඒ හැම කෙනෙකුටම කළේ පුංචි පැවරුමක් දුන්න එක. එයා ඒ හැම තරුණයෙක්ගේම අතට පුංචි වීදුරු කෝපයක් දීලා ඒකට වතුර පෙරෙව්වා. ඊට පස්සේ කිව්වා, මෙන්න මේ කෝපේ වතුර ටික අරන් ගමට යන්න. ගිහින් ගමේ තියෙන හැම ලස්සන තැනක්ම, හැම පුදුම හිතෙන දෙයක්ම බලලා එන්න. හැබැයි මතක තියාගන්න, එක කොන්දේසියක් තියෙනවා. මේ කෝපෙන් එක වතුර බිඳුවක්වත් බිමට හැලෙන්න බෑ කියලා. තරුණියෝ පුදුම උනන්දුවකින් කෝපෙත් අතින් තියාගෙන ගම වටේ ඇවිදලා ආපහු එන්න ආවා. ඇවිත් මුනිවරයා ළඟට ගිහින් කිව්වා, අපි ගම වටේම බැලුවා, ගොඩක් දේවල් දැක්ක කියලා. එතකොට මුනිවරයා යාකෙන් ඇහුවා, එහෙනම් කියන්න, අර ගමේ මල්ලුවිනේ තිබුණු ලස්සනම මලේ පාට මොකක්ද? අර ගහ උඩ හිටපු පුංචි කුරුල්ලගේ ගීතය ඔයාලට ඇහුණද? එයාලා කට ළඟටම වතුර පිරුණු කෝප්පේ බිමට හැලෙයි කියන බයට මුළු ගම වටේටම ගියත් අර මල් කුරුළු සතුට දනවන කිසිම දෙයක් දැකලා තිබුණේ නැහැ. එතකොට මුනිවරයා හරිම සන්සුන්ව කියවා, ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජීවිතයේ සතුට කියන්නේ හරියට මේ කෝප්පේ වගේ තමයි. අපි අනාගතය ගැන තියෙන බයට, වැඩ අධිකකමට හැම තිස්සෙම මොකක් හෝ දිනා ගන්න දුවන නිසා අපේ ඇස් ඉස්සරහා තියෙන පුංචි පුංචි ලස්සන දේවල්, අපේ ළඟම ඉන්න අය, මේ මොහොතේ ලැබෙන සතුට අපිට පේන්නේ නැති වෙනවා. සතුට කියන්නේ අපි හඹාගෙන යන දෙයක් නෙවෙයි, අපි මේ මොහොතේ අගය කරන විදිහ. ඒ නිසා මං ඔබටත් යෝජනා කරනවා, අද දවසේ සතුට වෙනින් හුඟක් දුවලා මහන්සි වෙන්න දෙයක් නැහැ. නවතින්න, හොඳ හුස්මක් ගන්න, මොහොතකට වටපිට බලන්න. සතුට හැංගිලා තියෙන එතන කියලා අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබේවි. ජීවිතේ කියන්නේ හුස්මක් නොගෙන හැල්මේ දිවීම නෙවෙයි කියන එක මතක තියාගෙන ජීවිතේ මොහොතක් විඳින්න වෙලාව වෙන් කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Velau de hayai.

0: பேய் மொழி மத கிரிம சுரேக்கு முமாகத்துண்ட
1: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අයිබෝන් සුබ දේශනක අද අගෝස්තු මාසයේ 10 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී දවසක් තවත් ජයග්‍රහී සතියක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද අපි සූදානම් ලක්හඬ මෝර්නින් නිවුස් ඇලටුලින් අද දවසේ වාර්තා කරලා තියෙන දේශීය පුවත් එවැගේම විදේශ පුවත් ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් ලක්හඬ මෝර්නින් නිවුස් ඇලටුලින් නම් අපි තාරගෙන ඉන්න. FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් එක උදේ 7 වෙනකන් රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අපයෝදාන යොමු කරමු. දින මිනපුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අද සඳහන් වෙනවා මාස 6ට අයවැය ශේෂය බිලියන 9.5යි. රාජ ආදායම සහනාධාර 127.1කින් ඉහළ ගිහින්. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව ජයශ්‍රී මුණසිංහයි දින මිනට වාර්තා වරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුගත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය අංශයන්හි කැපිපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් 2026 වසරේ මුල් මාස 6 සඳහා වන සමස්ත රාජ්‍ය අයවැය ශේෂය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් ලෙස වාර්තා කිරීමට සමත් වී තිබෙනවා කියලයි අද දින මින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් වෙන්නේ. පසුගිය 2025 වසරේ අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 405.6ක දැවැන්ත අයවැය හිඟයක් වාර්තා වූ පසුබිමක සාධනීය හැරවුම සිදු වී තිබීම විශේෂත්වයක් කියලා තද සඳහන් කළා තිනවා. මහබැංකුව විසින් නිකුත් කරන ලද නවතම ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ සහන ආධාර 127.1කින් ඉහළ ගොස් ඇති අතර ඒ රුපියල් බිලියන 2956ක් ලෙසයි සටහන් වෙන්නේ කියලයි අද මේ සම්බන්ධයෙන් දින මින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයට. කොයි විදිහටද සඳහන් වෙන්නේ කියලා බලන්න. මාස 4ට බාලගල් අඟුරු වලින් විදුලි සමාගමට කෝටි 600ක් පාඩු. මැති සභා කමිටු වාර්තාවක් හෙලිකලයි. හිඟ විදුලි උත්පාදනයේ වාර්තා තවම නැහැ. බලාගාර නඩත්තුවට ලක්ෂ 13ක් වැය කරලා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහටයි සටහන් වෙන්නේ. නාමිනී විජේදාස අද අරගෙන එනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පතට. ට්‍රයිඩන්ට් චෙම්පා සමාගම මෙරටට සැපයූ බාලගල් අඟුරු හේතුවෙන් මාස 4ක් වැනි කෙටි කාලයක් තුළ විදුලි ජනන ලංකා සමාගමට රුපියල් කෝටි 568ක ඍජු මූල්‍යමය පාඩුවක් සිදු වී තිබෙනවා. මෙම පාඩුවට බාලගල් අඟුරු දහනය කිරීම හේතුවෙන් නියමිත විදුලි ධාරිතාව ජනනය කර ගැනීමට නොහැකිව එම අඩුව පිරවීම සඳහා වෙනත් විදුලි උත්පාදන මූලාශ්‍ර භාවිතා කිරීමට වැය කළ මුදල ඇතුළත් නොවන බවද සඳහන් වෙනවා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තියෙනවා ලංකාදීප පුවත්පත. පසුගිය මාර්තු 1 වෙනිදා සිට ජූනි 30 වෙනිදා දක්වා මෙහෙයුම් දත්ත මත පදනම්ව විදුලි ජනන සමාගම මෙම පාඩුව ගණනය කර තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙම පාඩුව ඇතුළත් වී ඇත්තේ ට්‍රයිඩන්ට් චෙම්ප සමාගමට සැපයූ බාලගල් අඟුරු හේතුවෙන් නියමිත විදුලි ධාරිතාව ජනනය කර ගැනීමට දහනය කිරීමට සිදුවන අතර ගල් අඟුරු සඳහා වැය වූ මුදල පමණක් බවද යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවට මෙම සතියේ එය බාර දුන් වාර්තාවක් බවද සඳහන් වෙනවා කියලා අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. 2026 උසස් පෙළ විභාගය අද ආරම්භ වෙනවා. උසස් පෙළ අද සිට කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන. අයදුම්කරුවන් 372,310ක් කියලා ලංකාදීප පුවත්පතේ සටහන් වෙනකොට අනිත් සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙනවා. උසස් පෙළ අදින් ආරම්භ වෙයි. සන්ධ්‍යා කරුණාරත්න දින මිනිට ගෙනෙන සටහනේ තොරතුරු සඳහන් වෙනවා. 117.19.11 කාලගුණ බාධා කියන උසස් පෙළ සිසුන්ට අංක දෙකක්, 117 සහ 19.11 යන අංක දෙකට කාලගුණ බාධා කියන්න පුළුවන් කියලා අද දින මින පුවත්පතට උපාලි කරුණාරත්න ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අදින උසස් පෙළ පොදු සහතික පත්‍ර විභාගය මධ්‍යස්ථාන 2532ක අද ආරම්භ වන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරේ ලියනගේ මහත්මිය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අද ලක්කන් ප්‍රවෘත්ති අංශය තොරතුරු සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ඉන්දිකා කුමාරේ ලියනගේ මහත්මිය මේ සම්බන්ධයෙන් පලකල අදහස් මොන වගේද කියලා බලන්න.
1: විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්න මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන, විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි. ඒ වගේම අනන්‍යතා පත්‍රය, ජාතික හැඳුනුම් පත්‍ර, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය යන මේ ලේඛන තුනෙන් එකක් තමයි අපි වලංගු අනන්‍යතා පත්‍ර විදිහට විභාගයේදී භාවිතා කිරීමට අවසර දීලා තිබෙන්නේ. යම් ආකාරයකින් දරුවෙගේ අනන්‍යතා පත්‍රයක් අස්ථානගත වෙලා හෝ යම් ආකාරයක හානියක් සිදු වුණා නම් මේ දවස් කීපෙදී තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට අපේ තැපැල් හැඳුනුම් පත්‍රයට භාවිතා කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් අරගෙන පාසලේ විදුහල්පති මගින් සහතික කරවා ගන්න ඔවුන්ගේ තොරතුළේ ඡායාරූපය ඇතුළත් කළා. පාසල් ඇඳුම්කරු පෞද්ගලික ඇඳුම්කරුවන්ට පුළුවන් ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ ඡායාරූප දෙකක් ග්‍රාමීය ධර්මගේ සහතික කරවාගෙන තාවකාලික අනන්‍යතා පත්‍රයක් විදිහට භාවිතා කරලා විභාගයට පෙනී සිටින්න. ඒ වගේම ප්‍රවේශ පත්‍රය යම් ආකාරකින් ඔවුන් අතින් හානියකට පත් වුණොත් හෝ අස්ථානගත වුණොත් කලබල වීම අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඔවුන්ගේ ප්‍රවේශ පත්‍රයක් බාගත කරගන්න පුළුවන්. නමුත් ඒ ප්‍රවේශ පත්‍රයේ තෝන් අත්සන සහතික කරවාගෙනම විභාගයට අරගෙන යන්න ඕන.
0: දිනමින පුවත්පතටයි නැවතත් අවධානය. හිටපු ඇමති බංගලා 24ක් ආයෝජන ව්‍යාපෘතිවලට. අද ජයසිරි මුණසිංහයි මේ පිළිබඳව දිනමිනට අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. රජයට අයත් හිටපු අමාත්‍ය නිල නිවාස ලෙස භාවිතා කළ බංගලා 24ක් රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වයේ හෙවත් PPP යටතේ වසර 30ක බද්දකට ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ලාභදායී ව්‍යාපාර බවට අඩුවෙන් භාවිතාවන රාජ්‍ය දේපළ ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් පත්කළ නිලධාරී කමිටුවේ නිර්දේශ මත මෙම කැබිනට් තීරණය ගෙන ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද රජය සඳහන් කරනවා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව කොළඹ නගරයේ පිහිටි එම බංගලා තානාපති කාර්යාල ජාත්‍යන්තර සංවිධාන උසස් පෙළේ රෙස්ටෝරන්ට් බුටික් හෝටල් සහ අනෙකුත් ආයෝජන ව්‍යාපෘති සඳහා මේවා යොදා ගැනීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ නිල නිවාස වූ B20, C61, C62, B13, E1, E2 සහ B14 යන අංක සහිත බංගලා කිහිපයක්ද මේ අතරට අයත් බවයි වාර්තා වෙන්නේ කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ දිනමින පුවත්පත තොරතුරු විදිහට. ශිෂ්‍යත්ව ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ නිකුත් කිරීමට නියමිතයි. සන්ධ්‍යා කරුණාරත්නද දිනමිනට වාර්තාව අරගෙන එනවා. ඊයේ දවසේදී ශිෂ්‍යත්ව විභාගයේ අවසන් වුණා. අද ඡායරූපත් සමගින් සටහන් කළා තිනවා ශිෂ්‍යත්වයේ අවසන් වීමේ සතුට කියලා. ඡායරූපත් සමගින් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුදරියන්ගේ ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කළා තියෙන්නේ. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඊයේ පැවති අතර විභාගයේ අවසන් වීමේ අනතුරු කොළඹ ප්‍රදේශයේ පාසලක සිසුන් සහ මව්පියන් දැඩි සතුටින් යුතුව විභාග මධ්‍යස්ථානයේ පිටව යන අයුරුයි මේ ආකාරයෙන් සඳහන් කළා තියෙන්නේ අද දිනමින පුවත්පත. ඩෙල් නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. රෙඩි ෆෑස් ග්‍රේඩ් 5 ස්කෝලර්ෂිප් එක්සෑම් කන්ක්ලූඩ්ස් ෆෝර් ද මූන් ඩීටේල්ස් ස්ටූඩන්ට්ස් සෙලිබ්‍රේට් විත් තම්ස් අප් gesture and joyful smile alongside their mothers outside an examination centers in Colombo immediately following the conclusion of the grade 5 scholarship examination yesterday. මේ විදිහට අද සඳහන් කළා තියෙන්නේ මේ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ අවසන් වීමේ සතුට පිළිබඳව. සඳයා කරුණාරත්න අද සඳහන් කරන ශිෂ්‍යත්ව ප්‍රතිඵල සැප්තැම්බර් මාස මුල් සතියේ නිකුත් කිරීමට නියමිතයි කියලා අපි අවධානය යොමු කරමු. වැඩිදුර තොරතුරු වලට මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙන පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන මාස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරිලියනගේ මහත්මිය සඳහන් කළා. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මාස 20 වනදා ආරම්භ කරන අතර 25 වනදා වන විට අවසන් කරන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. විභාගය සඳහා සිංහල මාධ්‍යයේ නයදුම් කරුවන් 220,366ක්ද දෙමළ මාධ්‍යයෙන් අයදුම් කරුවන් 73,723ක්ද ලෙස සමස්ත වශයෙන් අයදුම් කරුවන් 294,089ක් පෙනී සිටි බවයි ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පැවති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. ලෝක ආදිවාසී දිනය ඊයේ දිනයට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් දබාන කොටබකිණිය ගම්මානයේදී ජාතික ආදිවාසී දිනය සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපේ විවරාමෙන් අනතුරු ඔබ වෙත ගෙන එන්න සූදානම්. රැඳි සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. වෙලාව 2:00 විනාඩි 12යි.
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ලකාණ්ඩ රේඩියෝ ITN

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: Lakana Morning News alert ahagine inne balaw de 6 vinadi 16 ay.
0: Dinin maranthikay. Dengu dadi avadahanam kalapa 175k ratapura 52k basnahira palathin. ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0771 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලාවදී 6 විනාඩි 17 වෙනකොට ලක්කන මෝනින් නිවුස් සමගින් අපි විරාමය අතරතුරදී සඳහන් කළා මේ ඩෙංගු රෝගයේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස. අද දෙවැනි පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු. අපි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90000ට ලඟ වෙද්දී මරණ 65ට නැගී කියලායි අද සඳහන් වෙන්නේ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් චමින්ද සිල්වා සහ ධර්මසේන වැලපිටියයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 90000ට ආසන්න වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. අද සඳහන් කළ තියෙන ජනවාරි 1 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා කාලය තුලදී වාර්තා වූ දිවයිනේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 89,395ක් දක්වා ඉහළ නැගී ඇති බව එම ඒකකයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය සඳහන් කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. එතකම අපි විරාමයේ ප්‍රථමව සඳහන් කරා මේ ලෝක ආදිවාසී දිනයේ ඊයේ දවසට යෙදී තිබුණා කියලා. අද මේ සම්බන්ධයෙන් දින මෙනපත්පත් චාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ආදිවාසී ගම් පොජ්ජට අගමැතිනිය මංගච්චයි. ලෝක ආදිවාසී දිනයේ 2026 සැමරුම් උත්සවයට අගමැතිනී ආචාර්ය හරණී අමරසූරිය මෙනිමිය සහභාගී වුණා. ඇගේ ප්‍රධානත්වයෙන් දමන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේදී ඊයේ පැවති අවස්ථාවේදී වනස්පති උරුවරගේ වනිලැත්තෝ සමග අගමැතිනිය සුහද පිළිසඳරකයේදී සිටියේ මෙසේයි කියලයි අද ඡායාරූප සටහන් කළ තියෙන දින මිනපුවත්පතේ. අපි වැඩිදුර අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කළ තියෙන අද ලක්කන ප්‍රවෘත්ති අංශ ගෙනෙන තොරතුරුවල. එෙහිදී අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ආදිවාසී ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ ආදිවාසී පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සහ සංස්කෘතිය සුරැකීමට රජය කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළා. අපි හල බලමු මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: වසර ගණනාවක සිට ආදිවාසී වැදි නායකතුමා ඇතුළු වැදි ජනතාව ඔවුන් වෙනුවෙන් පනතක් සම්මත කර ගැනීම පිළිබඳ විවිධ රජයන් සමග සාකච්ඡා කළත් එය මෙතෙක් ඉටු වී තිබුණේ නැහැ. නමුත් අපේ රජය විශේෂයෙන්ම ගරු සුනිල් සෙනෙවීමේ ඇමතිතුමාගේ මැදිහත් වීම මත අදාළ ආදිවාසී පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. පවතින අනපනත් සමග ගැටුමක් ඇති නොවන විදිහට නීතිමය පදනම තහවුරු කරමින් සිදු කළ යුතු සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ වෙනුවෙන් අවශ්‍ය කමිටු පත් කරමින් මෙම සතිය තුළ අදාළ පනත පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. අපේ රජය බලයට පත්වීමෙන් පසු රට පරිවර්තනීය යුගයකට ගෙන යාම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටිනවා. සියලු ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ගෝලීය අර්බුද සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දෙන අතරම රටේ සංවර්ධනය සහ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීමට කටයුතු කරමින් ඉන්නේ. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකමින් පරිසරය ආරක්ෂා කරමින් සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගමණයටද ඉමහත් දායකත්වයක් දක්වන ආදිවාසී වැදි ජනතාවට නිසි ගෞරවය ලබා දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින අප රජයක් ලෙස සූදානම් බව ප්‍රකාශ කරමින්
0: ජාත්‍යන්තරව ඇතිවන ගැටලුවලදී රජයට ඕනෑම අවස්ථාවක සහය ලබා දීමට තමන් සූදානම් බව ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සඳහන් කරනවා. වසර 27ක් පාර්ලිමේන්තුව නියෝජනය කළත් තවදුරටත් දේශපාලනයේ නිරත වීමේ කිසිදු අදහසක් නැති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරු ඒ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.
2: මම දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මම අවුරුදු 27ක් එක දිගටම පාර්ලිමේන්තුව නියෝජනය කරා. පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු ගණනාවක් මට දරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් නැහැ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා දේශපාලනයක් කරන්න. පවතින රජය මගෙන් ඉල්ලීමක් කරොත් උදව්වක් කරන්න කියලා ජාත්‍යන්තරයේ තියෙන ප්‍රශ්නවලට ඒ උදව් කරන්න මම සූදානම්. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ඒ ගිවිසුම අත්සන් කරන්නේ ඇමරිකාවෙන් විශාල සහයෝගයක් අපිට දැක්කුවා. ඒ වගේම මේ ටැරිෆ් සාකච්ඡාවලදී අපිට පුළුවන් වුණා අපේ තරංකාරීත්වය ආරක්ෂා කරගෙන වෙනත් රටවල් වලටත් වඩා දැන් උදාහරණයක් ඇටියට මේ පහුගිය 10% ටැරිෆ් බද්ද පනවනකොට රටවල් 17කට පමණයි ඒ ටැරිෆ් 10% ටැරිෆ් බද්ද ලැබුණේ. බහුතර රටවල් සංඛ්‍යාවකට 10% ලැබුණ නැහැ. ඒගොල්ලෝ සියල්ල ඇතුළම ඉන්නේ 12.5. ඉතින් අපිට 10%ක් ලැබෙනවා කියන්නේ අපේ තරංකාරීත්වය අපිට ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා විතරක් නෙවෙයි අපිට වඩාත් තරංකාරීත්වයකින් ඒ වෙළඳ පොලේ අපිට ක්‍රියා කරන්න පුළුවන්.
3: Morning News Alert.
0: ලකන මෝර්නින් න්ියුස් අලට් අහගෙන ඉන්න වෙලාව 2:23යි.

0: වෙලාව 2:00 විනාඩි 27 වෙනවතත් ලක්කන මෝර්නින් න්ියුස් සලට් සමගින් අපි අවධානය යොමු කරනවා දින මිනපුවත් පතට රැඳවියන්ගේ ගැටලු සොයන්නේ ජනපතිගෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් උපාලි කරුණාරත්නයි අද වාර්තාව අරගෙන ඉන්නේ බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ එම විශේෂ සාකච්ඡාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා කියලා තමයි අද දින මිනපුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සඳහන් කරන්නේ. බන්ධනාගාර ගැටුම පිටුපස රට පැන්න කුඩු ජාවාරම් කරුවන් අද මේ සම්බන්ධයෙන් දින මිනපුවත්පත තොරතුරු වාර්තා කරනකොට ඩෙල් නිවුස් පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු වාර්තා කරනවා. Overseas-based drug traffickers behind unrest in several prisons. Acute shortage of drugs inside prisons now. For the more details, security authorities have received intelligence information alleging that some powerful overseas-based drug traffickers could be behind the recent spate of unrest and violent incidents in several prisons. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් සටහන් කරනවා දින වෙන පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව වැඩිදුර තොරතුරු අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට නව මැගසින් කුරුවිට සහ පලන්සේන බන්ධනාගාර හානි තක්සේරු කර නැහැ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් හේමන්ත ප්‍රසාද් සඳහන් කරනවා කියලා අද වාර්තාවෙන් ඒත් එක්කම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලන්තැන්න මහතා රන්මලී සෝමසිරි අද චාරුපත් සමගින් තොරතුරු වාර්තා කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලන්තැන්න මහතා පත් කර තිබෙනවා කියලා තමයි අද තොරතුරු සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. බන්ධනාගාරය තුළට මත්කුඩු රැගෙන එන මාර්ග උපරිම ලෙස මේ වන විට ඇහිරී ඇති බැවින් මත්කුඩු නොමැතිව මානසික වියවුල්භාවයට පත්ව සිටින රැඳවියන් මාර්ගයෙන් ගැටුම් ඇති කරවීමට විදේශගතව සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් විසින් විවිධ මෙහෙයුම් සිදු කරන බවට සැකකරන තොරතුරු රැසක් ආරක්ෂක අංශවලට ලැබී තිබෙනවා. කොළඹ නව මැගසින් කුරුවිට සහ පලන්සේන එලිමහන් තරුණ වැරදිකරුවන් විශෝධනය කිරීමේ මධ්‍යස්ථානයේ මහර බන්ධනාගාරයේ තැති වූ නොසන්සුන්තාව සහ ගැටුම්වලදී ඉදිරියෙන්ම සිට ඇත්තේ මත්කුඩු ලෝලි රැඳවියන් බව බුද්ධ්‍යංශ සඳහන් කරනවා. මෙම ගැටුම්වලින් රැඳවියන් 4 දෙනෙක් මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් ඡායරූපත් සමගින් තොරතුරු සඳහන් කළා තියෙන්නේ. විරෝධතාව දැක්වූයේ අධික තදබදය සහ නඩු කටයුතු ප්‍රමාදය නිසායි. බන්ධනාගාර රැඳවියන් සඳහන් කරනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරනවා. ඒත් එක්කම බන්ධනාගාර සිද්ධීන් විපක්ෂයේ පිරිස් නීතියේ රැහැනට ගැනීම වළක්වන උත්සාහයක් දැයි සැකයි මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න සඳහන් කරනවා කියලත් අද මේ සම්බන්ධයෙන් දින මිනපුවත් පතේ වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙලා තියෙනවා. අස්වැසුම මුදල් ඥාති ගිණුමකට දැමූ තලවකැලේ නිලධාරියාගේ වැඩ තහනම් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙලා තිනු දින මිනපුවත්පත් අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න අද සඳහන් කළ තින තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම් භාරව සිටි නිලධාරියා විසින් අස්වැසුම් ප්‍රතිලාභීන්ට ගෙවිය යුතු 9,16,000ක මුදල් ප්‍රතිලාභීන්ට නොගෙවා ඔහුගේ ඥාතීන්ගේ ගිණුමකට බැර කර ඇති බවට තලවකැලේ වැඩබලන ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දින මිනපුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. එතකම අපි ලංකාදේ පුවත්පතට අවධානය යොමු කරමු. අද සඳහන් වෙලා තියෙන හිරගෙවල් 9ක් කෝටි 1,000,000කට ගත් ස්කෑන් මැෂින් හදන්න කෝටි 17ක් පුදලා යන්ත්‍ර පරීක්ෂා පුහුණුවට ඇමරිකාවට යවූ නිලධාරීන් 12ක් වෙන වෙන තැන්වල වැඩ විගණන වාර්තාව හෙලිකරයි කියලායි අද සඳහන් වෙන්නේ. සුජිතේවා ජෝලිගේ අද වාර්තාව අරගෙන එනවා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට. අද දින මින පුවත්පතත් තොරතුරු සඳහන් කළා තියෙනවා මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. දින මින සහ දිවයින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. වැඩිදුර තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. බන්ධනාගාර 33ටම ස්කෑන් යන්ත්‍ර ලබා දෙනවා කියලා අධිකරණ මාත්‍යවරයා සඳහන් කරනවා කියලායි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. බන්ධනාගාර ආයතන 9යකට රුපියල් 1,24,00,000කට ආසන්න මුදලක් වැය කරමින් මිලටගත් පාර්සල් සෝදිසි කිරීමේ ස්කෑන් මැෂින් හයක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑන් මැෂින් හතරක අලුත් වැඩියා සහ නඩත්තුව සඳහා රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා කියලායි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් තද ඇතුළු පිටවල තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම මුදල් වැය කර ඇත්තයි පැවසෙන්නේ යන්ත්‍ර මිලදීගත් දින සිට 2025 වර්ෂය දක්වා වූ කාලයේදී අලුත් වැඩියාව සඳහා කොපමණ මුදලක් වැය කළද පසුගිය වසරේ අවසානයේ වන විටත් ආයතන තුනක පාර්සල් ස්කෑන් යන්ත්‍ර දෙකක් සහ ශරීර පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් අක්‍රියව තිබූ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සඳහන් වෙන්නේ. ශරීර පරීක්ෂා යන්ත්‍ර සැපයූ ආයතන බන්ධනාගාර නිලධාරීන් 12 දිනෙකට අමෙරිකා එක්සත් ජනපදයේ සහ නෙදර්ලන්තයේදී පාර්සල් පරීක්ෂා කිරීමේ සහ ශරීර පරීක්ෂා කිරීමේ පුහුණුවක් ලබා දී තිබුණත් එම නිලධාරීන් බන්ධනාගාරවල වෙනත් අංශවල සේවයේ යෙදවීම හේතුවෙන් යන්ත්‍රවල ක්‍රියාකාරීත්වයට සුවිශේෂී දායකත්වයක් ලබා දී නොතිබුණු බවයි ඔය වාර්තාවේ සඳහන් වෙන්නේ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතත් සඳහන් කරන මේ බන්ධනාගාර 33ටම ස්කෑන් යන්ත්‍ර ලබා දෙනවා කියලා අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා කියලා. ඇඳවියන් ගෙන එන කෑම බීම සහ බඩමුට්ටු සහ ශරීර පරීක්ෂාවටයි මේ බන්ධනාගාර ස්කෑන් යන්ත්‍ර ලබා දෙන්නේ කියලායි අද වැඩිදුර තොරතුරු සඳහන් වෙන්නේ. අපි තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනුතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු රැදිස්සනේ FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක ලක්හඬ මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්නවා උදේ 6 විනාඩි 33යි
1: මෝර්නින් න්ියුස් ඇලර්ට් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 6:34 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනු මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊ අගෝස්තු මාසේ 9 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6274 වන ජයග්‍රහය දිනුම් වරයි. දවසේදී ක්‍රියාත්මකුනේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වන ජයග්‍රහය අංක 1, අංක 5, නැවතත් අංක 1, අංක 4, නැවතත් අංක 1 සහ අවසානයට අංක 3 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසිත 4516 වෙනි ජයග්‍රහය දිනුම් වරයි. දවසේදී ක්‍රියාත්මකුණ කියු ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහය අංක 5, අංක 32, අංක 34 සහ අවසානයට අංක 62 විදිහට සටහන් වෙනවා. මෙගා පව 2622 වෙනි ජයග්‍රහය දිනුම් වරයි. අයි ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය සුපිරි අංකයේ අංක 21 වෙනකොට අනිකු ජයග්‍රහය අංක සටහන් වන අංක 7, අංක 20, අංක 24 සහ අවසානයට අංක 67. දන නිධානය 2304 වන ජයග්‍රහ දිනුම් වරයි. දවසේදී ක්‍රාත්මකුණේ එම් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක 4, අංක 13, අංක 40 සහ අවසානයට අංක 77 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1583 වන ජයග්‍රහ දිනුම් වරයි. කන්‍යා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහය අංක 5, අංක 17, අංක 49 සහ අවසානයට අංක 62 විදිහට සටහන් වෙනවා. අද සම්පත 849 වන ජයග්‍රහය දිනුම් වාරයේ එක්ස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක 1, අංක 4, නැවතත් අංක 1 සහ අවසානයට අංක 3. NLB ජය 542 වන ජයග්‍රහය දිනුම් වාරයේ Z ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහය අංක 5, අංක 7, අංක 0 සහ අවසානයට අංක 6. සුබ දවසක්. 390 වන ජයග්‍රහය දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මිලදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ ලග්න සංකේතයද කියලා. ජයග්‍රහය අංක සටහන් වන අංක 7, අංක 21 සහ අවසානයට අංක 48. එතකම සුබ දවසක්. 390 වන දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 4866 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. අකන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:36.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1

0: රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

කංජිපාණි ළඟටම දැල එලයි. හොඳම ගෝලයා සයිමා ඇතුළු පාතාලයෝ තුනක් අද දිවයිනට හේමන්ත රන්දුණුයි වාර්තාව අරගෙන එන්නේ. අද සඳහන් කළ තියෙන වැඩිදුර තොරතුරු විදිහට සහකාර පොලිස් අධිකාරී රෝහණ ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායම විසින් මලයාසියා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව මලයාසියාවේදී අත්අඩංගුවටගත් පාතාල නායක කංජිපාණි ඉම්රාන්ගේ සමීපතම සගයා වන රත්මලානේ සයිමා ඇතුළු පාතාල අපරාධකරුවන් තිදෙනා අද ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. විශේෂ ආරක්ෂාවක යටතේ රැගෙනෙන මෙම අපරාධකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාර දීමට නියමිත බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිවයිනපත්පතේ තොරතුරු සටහන් වෙන්නේ. ග්‍රාම නිලධාරීන් අද සහ හෙට අසනීප නිවාඩු දමයි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අද වාර්තාව ගෙනෙනවා චමින්ද සිල්වා එක්ක. අපි වැඩිදුර අවධානය යොමු කරමු තොරතුරු වලට. අද ඇතුල් පිටුවලයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වෙන්නේ. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැබීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිය විරෝධය පාන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිතිය සඳහනේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කරනවා. ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් දීමනාව සහ වසර 8ක් පුරාවට ඉහළ දමා නොත ගමන් දීමනාව වසර 8ක් පුරාවට ඉහළ දමා නැතයි ඔහු සඳහන් කළා. දින 2024 වර්ෂයේ අදාළ දීමනාව වෙනුවට ඉන්ධන ලීටර 20කට සමාන දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයිද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් මේ දක්වා කාලය තුළදී ඒ ලබා නොදීමට විරෝධය පළ කරමින් අද සහ හෙට යන දිනයන්හි වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවත් මේ තුළින්ද විසඳුමක් ලබා නොදීමට රජය අපහසුත්වන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට ලැබෙන බවත් මේ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කරන්නේ. ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති දුහුරේට අද මේ සම්බන්ධයෙනුත් ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් කළ තියෙන අපරාල් පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු 25 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති දුහුරේට උසස් කර තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අසලින් යුතුව එම උසස් වීම ඔහුට ලබා දී තිබෙනවා. ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියෝජනා විනිශ්චයාධිකරණය විනිශ්චයාධිකාරියේ පසුගියදා නියෝග කර තිබුණා. ඒ අනුව එම නියෝගය මැයි මාස 13 වෙනිදා ජාතික පොලිස් කොමිසම වෙත ලබා දී එය දැනුම් දී තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. මේ නියෝගය අනුව අගෝස්තු 25 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම ලබා දීමට නිර්දේශ කර තිබුව අතර වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලුම හිඟවැටුප් සහ දීමනා ශානි අබේසේකර මහතාට ගෙවිය යුතු බවට සඳහන් වෙනවා කියලා තමයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. හමුදාවේ පෙන්ෂන් ගිය 1000ක් බන්ධනාගාර සේවයට අද චතුර පමුණුවයි දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. හමුදාවේ පෙන්ෂන් ගිය 1000ක් ඒ වගේම සියලුම හිරගෙවල් වල STF 1කත් පිහිටුවයි කියලා තමයි සඳහන් වෙන්නේ. බන්ධනාගාර තුල ඉහළ යන නොසන්සුන්කාරී සිදුවීම් පාලනය කිරීම සඳහා ශනික පියවරක් ලෙස මෑතකදී විශ්‍රාම ගිය සන්නද්ධ හමුදා සමාජිකයින් 1000ක් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. එසේම බන්ධනාගාර 33 තුළම විශේෂ කාර්ය බලකායක පිහිටුවීමටද තීරණය කර ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සඳහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. අද සඳහන් වෙනවා 77 ආච්චි මිනි පිරියන් එක්ක බූරුව ගහලා පොලිසියේදී OIC ගෙන් බණක්, උසාවියේදී පැය 50ක් ප්‍රජාසේවයේ මාස 3ක අත්හිට වූ සිර දඩුවමකුත් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ ලංකාදීප පුවත්පත. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ නිවසකදී මිනිබිරියන් දෙදෙනාටු පිටිසක් සමගින් මුදල් ඔට්ටුවට බූරු ගැසීමේ චෝදනාව යටතේ අධිකරණ ඉදිරිපත් කරන 77 හැවිරිදි කාන්තාවකට සහ තවත් සැකකරුවන් තිදෙනෙකුට මාස 3ක අත්හිට වූ සිර දඬුවමක් නියම කළ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ මහත්මිය
ඔවුන්ට පැය 50ක් බැගින් ප්‍රජාසේවයේ යෙදෙන ලෙස නියෝග කළා තියෙනවා. පදිංචි නිවෙස ආසන්නයේ විහාරස්ථානයක ප්‍රජාසේවා කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා කියලා තමයි අද වැඩිදුරතරතුර විදිහට මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පත. වසර 121කට පසුව සූර්යග්‍රහණයක් අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට. පූර්ණ සූර්යග්‍රහණයක් මේ මාස 12 වෙනිදා ලොව රටවල් රැසකට දිස්වන බව ඇමරිකාවේ නාසා ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. වසර 121කට පසුව එනම් 1905 වසරෙන් පසුව දර්ශනය වන මේ සූර්යග්‍රහණය මේ මාස 12 වෙනිදා ස්පාඤ්ඤ, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව සහ පෘතුගාලය වැනි රටවල් වලට දැකගත හැකි බවයි නාසා ආයතනය සඳහන් කරන්නේ. පූර්ණ සූර්යග්‍රහණයක් යනු සූර්යා සහ පෘථිවිය අතරට පැමිණෙන සඳ මගින් සූර්යා සම්පූර්ණයෙන්ම වැහී ගොස් දහවල් අහස සවස මෙන් අඳුර වී සතුන්ගේ හැසිරීම් වලද වෙනස්කමක් දක්නට ලැබෙන තත්ත්වයක්. අමරිකාව සහ මෙක්සිකෝව 2004 වසරේදීද, ඇන්ටාර්ටිකාව 2001 වසරේදීද, චිලි රාජ්‍යයට 2019 වසරේදී පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වුණා කියලා සඳහන් වෙනවා. මේ පූර්ණ සූර්යග්‍රහණය මේ මාස 12 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:00 පමණ සිදුවන බවයි සඳහන් වෙන්නේ කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. මෙව තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා වෙලා තිබෙන පුවත්පත්වල අපි අවධානය යොමු කරනවා. මේ විරාමයෙන් අනතුරුව විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සල්ට රැඳි සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:50යි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

වෙලාව 2:54 සූදානම්. අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ දැක්වෙන තොරතුරු වලට අවධානය යොමු කරන්න අද දවසේ දීපු අත්පත්වලත් තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු. අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද කාලගුණ අනාවැකියේ තිබෙන තොරතුරු මොනවාද කියලා හොයලා බලන්න. බස්නාහිර සහ සබරගම පළාත්වලත් මහනුවර නෝරෙලියේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ අනුව ඌව පළාතේ තම්පාර මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. උතුරු මැද, වයඹ, මධ්‍යම සහ දකුණ යන පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40ක පමණ දක්වා වූ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කිගුරුම් සහිත වැසි සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කියලයි අද දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්

0: හන්කනවා. පසුගිය දවස්වලයේ සෙඩ්නි ගුවන් තොටුපළේ 10 වන පතේකදී ගුවන් යානා දෙකක් එකිනෙකට ගැටීම 99 බේදී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. කමේනි පණ පිටින් ප්‍රශ්නාර්ථයක් සමග ඉන තොරතුරු සඳහන් වන තප්පර 12ක වීඩියෝවක් මුදා හැරේ. මියගිය බවට වාර්තා පළ වූ ඉරාන නව උත්තරීතර නායක මුත්තාබා කමේනිගේ වීඩියෝ දර්ශනයක් ඉරාන් රාජනාලිකාවක් වන මෙහර් පුවත් ඒජන්සිය පසුගියදා වාර්තා කරලා තියෙනවා. පසුගිය තප්පර 12ක පමණ කාලයක් දිව යන එම වීඩියෝවේ මුත්තාබා කමේනි කාමරයක් තුළ පිරිසක් සමග සිටින ආකාරය දැක්වෙනවා කියලාද ඡායාරූප සමගින් තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විවිධ වාර්තා පළවෙමින් තිබූ අතර පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරයකදී ඔහුට බරපතල තුවාල සිදු වූ බවටද වාර්තා පළ වී තිබුණා. එම ප්‍රහාරයෙන් ඔහුගේ පියා වූ හිටපු ඉරාන් උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි මිය ගියා. කෙසේ වෙතත් නිකුත් කළ නව වීඩියෝ පටය පටිගත කළ දිනය මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකි වී නැහැ කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අවධානය යොමු කරමු ක්‍රීඩා පුවත්වලට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: LPL කුසලානය ගාල්ල පිලට අද මේ සම්බන්ධයෙන් චාරූප සමගින් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අවසන් මහා තරග තුනකදී යාපනය හමුවේ පරාජය වූ නමුත් සිව්වැනි අවස්ථාවේදී යාපනය කණ්ඩායම පරාජය කළ ගාල්ල ක්‍රීඩකයන් කුසලානය මෙවර තමන් සතු කරගත්තා කියලායි සඳහන් වෙන්නේ. අවසන් මහා තරගයක තිබිය යුතු තියුණු බව හෝ තරගකාරීත්වය දක්නට නොතිබුණත් පිටපිටම දෙවැනි දිනේටත් සැලසුම් සහගත ප්‍රතිහරමයක නිරත වූ ගාල්ල පිතිකරුවන් කොළඹාර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා පැවති තරගයේදී පන්දු 25ක් ඉතිරි වෙති බෙදී ජයටම පසු කර ගියා. ඔවුන්ගේ උපායෝයේ ඉනිම ආරම්භයේදී තරමක් වේගෙන් ලකුණු රැස් කරමින් ඉනිම අග්ගිසේදී ඇතිවන පීඩනයේ ලිහිල්ව තබා ගැනීමයි ඔවුන් ඉතාමත් සාර්ථකව තමන්ගේ අරමුණ කරා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ගාල්ල ඉනිම ආරම්භයේදී දෙවැනි ඕවරේ නිමා වීමට මත්තෙන් සෑම් හාපර් සහ චරිත් අසලංක දැවේ ගිය නමුත් තෝමස් රොජර්ස් සමගින් එක් වූ 21 වැනි දිනුර කළු පහන ලකුණු වේගී ඉහළ දැමීමෙන් තරගයේ ජයග්‍රහණය කරා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. ශකිබ් අල් හසන් විසින් එකම ඕවරයකදී මේ දෙදෙනාව පිටියෙන් ඉවත් කළ නමුත් ඒ වන විටත් ලකුණු 75ක් සටහන්ව තිබූ පෝරුවේ ඉතිරි ඕවර 11ක් ලෙසින් 23 ඇතැන් සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු වේගය වූයේ 4.45ක්. චාමික් කරුණාරත් නැවියාමෙන් පසු පිටේට පිවිසි ආදේශක පිතිකරු සහනාරච්චගේ සමගින් නිකුත් දසුන් ශානක 5 මිතුරු ලකුණු 21 ලබා ගනිමින් LPL ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ගාල්ල පිලට ගෙනවුත් දුන්නා. නායක දසුන් ශානක තරගය අවසන් කළේ බැක්වර්ඩ් පොයින්ට් කලාපයට ඉහලින් පන්දුව නරඹන්න නසලට යවමිනි කියලයි අද තොරතුරු සඳහන් කරන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ හිටපු ඇමතිලා එක්ක ලොක්ක 50ක් මේ වසරේ ඇතුළට යන්න ඉන්නවලු. ඒක තමයි මේ කලබලේ කියලා තමයි සඳහන් වෙන්නේ. අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook හිරගෙවල් වල රණ්ඩු පාලනයේට අලුත්ම යාන්ත්‍රණයක් හඳුන්වනවලු. අශ්‍රයා ගියාට පස්සේ හරි ඒකත් ලොකු දෙයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සරදම් කාටුනේ අපි බලමු. අද ඇතුල් පිටුවලයි සඳහන් වෙලා තිබුණේ. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලට. ඊට කලින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත් දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාර්ණේ අද සඳහන් කළ දිනවා. අලසෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සත්‍ය හෙළි කරන කලාකරුවන්ට සහනයක් දෙන්න යෝජනා ගේනවලු බං. සහනය ගන්නවද කියලා තමයි අද ශ්‍රී සමයන් කාර්ණේ සඳහන් වෙලා තියෙන්නේ. අපි අද ලංකාදීප පුවත්පතේ අනේ අනිච්චං කවිපන්තියෙන් ලක්හඬ මෝර්නින් නිවුස් එකට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. පාඩමකට අරන් මීගමු කෝලහලේ සෙසුහිර ගෙවල් රැක්කානම් හැම වෙලේ ඊළඟ හතර වලකනු තිබුණේ රාලේ අශ්වයා පැන්නුවට පසු වැහුවේ ස්ථාලේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. එනතු දැස්සන 6ට ඔබ හමු වෙ මේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හඬ මෝර්නින් නිවුස් වලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය
4: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
9: Good morning සුබදාසනක් 7:07 වෙලාව අපි අලුත් දවසක් පටන් ගන්නවා අලුත් සතියක් පටන් ගන්නවා
10: Good morning
9: අගෝස්තු 10 වෙනිදාද
10: අද හෙලවස් පටන් ගන්නවා
9: ඊයේ ශිෂ්‍යත් ඉවරනවා මම නම් ඉන්නේ හරිම සතුටින්
10: ආ මේ කට් එකක් ගෑව
9: ඔව් එයා කට් එක අදාන අම්මා බයිසිකලෙකුත් අරන්
10: දෙනවා නෑනේ
9: සරුංගලේව නම් දැන් හිටියෙන් නම් පටන් ගන්න
10: හරි
9: මගේ යාළුව ඊයේ නම් ඕලෙවල වලට පාඩම් කරන්න පටන් ගත්තා තමයි ඉතින් මේ අර ඊයේ ශිෂ්‍යත් ඉවරලා අර මේ මාධ්‍යට වොයිස් කට් දුන්න මල්ලිලා ෂූටි පල්ලිලා
10: මල්ලිලා excuse me පුතාලා නේද ආට
9: ඊසි මෙව ඊසි මෙව හොඳයි පළවෙනි වසරේ ළමයින්ට කියලා තමහරු කිව්වනේ
10: කිව්වනේද
9: දැන් අර එහෙම කියපුවා
10: දැන් හරි ඇඩ්වාන්ස් නේද කට්ටිය
9: ඇඩ්වාන්ස් නෙමෙයි දැන් ඔක ඇඩ්වාන්ස් එක අනිත් පැත්තට යද්දී ඔය ළමයින්ගේ විභාග අංක එහෙම දැන් Facebook එකේ දාලා
10: තියෙනවා
9: ආ බලමුකො මොකක්ද අභියෝගයක් විදිහටම හිතන්න වෙනවා ඒක බරපතලකම අපිට තේරෙන්න වෙනවා ඉතින් අපිත් පුංචි කාලේම තමයි
10: අපි වැඩ කියලා තමයි හිතාගෙන හිටියේ
9: ඔව් අපි වැඩ නෙවෙයි කියලා තේරුනේ
10: ඊට පස්සේ
9: ටිකක් වයසට යනකොට එමනම් ආයිබෝන් සුබ දවසක් අපි අද දවසෙත් සුබ දවස ශ්‍රී ලංකා පටන් ගන්න උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න.
10: ඒ වගේම එලෝස් කරන අයට උන් අපි හදවතින්ම සුබ පතනවා.
9: අපිටත් එහෙම දවසක් තිබ්බනේ. මට මතකද අද වගේ දවසක අපි උදේ විභාගෙට ගිය විදිහ.
10: මතකයි.
9: මාර ගැම්මෙන්
10: ගියේ. ඔව්

0: හතයි විනාඩි 16යි වෙලාව. ඉස්සර විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා ඔය දැන් ඉන්න මයික් වලට වොයිස් කට් දෙන අය වගේ නෙමෙයි. මට මතකයි මගෙන් ඇහුවම ඒ කාලේ කවුරු හරි කෙනෙක් කොහොමද කියලා. මම දුන්න වොයිස් කට් එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න මේ කාලේ. ඒ කාලේ මේ කාලේ හරි. එතකොට ඉතින් ශිෂ්‍යත් කියන්නේ තව එක්තරා විභාගයක් ඉදරයි ඔක අම්මලාගේ විභාගෙනේ.
1: ඔව් ඒකමයි.
0: ඒක ඉවරයිනේ පුතේ. දැන් අපි යමුකෝ ඕගලන්ගේ විභාගෙට.
1: ඔව්.
0: එතකොට ඒ A level කියලා කියන්නේ ජීවිතේ කඩේම විභාගයක්.
1: අදින් හැමදේම මේ විභාගෙන් පස්සේ හැමදේම තීරණය වෙයි ඔයගලගේ ජීවිතේ.
0: ඔව්. අපි රිසල්ට් සහම ඊට පස්සේ තව මොන හරි වෙනසක් තිබ්බොත් කතා කරනවනේ හැමදාම. නේ.
1: ඔව්.
0: සමහර ලාවට මෙහෙමනේ ඕ ලෙවල් කරන යන දවසර කියනවා හොඳට ලියන්න. කරලා රිසල්ට්ස් ආව දවසේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා අපි කියනවා ඕ ලෙවල් විතරක්ම නෙමෙයි පුතා විභාගය
1: ජීවිතේ කියන්නේ
0: අපි කොහොමනත් අර සිත නිවන කතා වලින් ජීවිතේ පොඩ්ඩක් මෙව්වා කරගන්නවා හරි කොහොමනත් ඒ ලෙවල් දවසේ උදේ පාන්දර අපි අහින මානේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් උපරිම කළා ඉන්න ගිහිල්ලා
1: ඔව්
0: විභාග ශාලාවේ මුලින්ම හම්බෙන පරීක්ෂකවරයා පරීක්ෂකවරිය ඉඳලා ඒගොල්ලන්ට ගුඩ් මෝර්නින් සුබ දැසනක් කියලා නේද?
1: ඔව්.
0: මේ සුහදත්වයේ පවා වටිනා ඔය විභාගෙට.
1: ඔව්. අපි නිකන් කියනව නෙමෙයි මේ. සුළුවට ගන්න එපා.
0: පාඩම් කරපුවා ටික පේපර් එකේ ලියලා එන්න. ඉගෙන ප්‍රශ්න අදාළ.
1: ඔව්.
0: 7යි 18යි මේ පොඩි බඩේ අමාරුවක් වගේයක් එනවා මේ විභාග කියලා කියපු ගමන්. ඔව් අපිට ඒ කාලේ ගොඩක්ම තිබ්බනේ
1: උඹ. තිබ්බ.
0: වාර විභාග වල එහෙම විෂයන් ගණනාවක් අපි මගේ හැරියනේ. බඩේ අමාරුව කියන එක කොයි වෙලේද කියලා හැදෙන්න බෑ. يعني කියන්න බෑ.
1: ඔව්.
0: ඕනම කෙනෙකුට ඕනම වෙලාවක බඩේ අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. ඔව්.
1: ඒ
0: වෙනුවෙන් තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන අපේ ගෙවල් වල අම්මලා අංචිලා ගෑනල් තියාගත්තේ. අවුරුදු 70ක් තිස්සේ ලංකාවේ අපේ ගෙවල් වල තිබුණු ඕනම වෙලාවක අපිට පාවිච්චි කර ගන්න තිබුණු නිෂ්පාදන පෙළක් තියෙනවා නම් ඒ ක්‍රිමිරාජ කියන නමින්. ඉතින් දැන් කරල් ගුලි විතරක් නෙමෙයි තව නිෂ්පාදන ගොඩක් තියෙනවා ක්‍රිමිරාජ කියන නමින් නේද?
1: වැල්මි පැණිය තියෙනවා එතකොට ක්‍රිමිරාජ පෙයාව තියෙනවා සඳුන් පැණිය තියෙනවා මුකසෝදන තියෙනවා කරල් ගොලි අර කිව්වා වගේ වගේම කුරුලෑ සුවේට තියෙනවා හන්දි තෛල මේ වගේ හැම ලෙඩකටම ඕන කරන නිෂ්පාදන තියෙනවා ඉතින් මේ නිෂ්පාදන පාවිච්චි කරන්න බය වෙන්න ඕනේ නැහැ අනිත් බෙහෙත් ගන්නකොට අපිට පොඩි බයක් ඇති වෙනවා සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වෙයිද කියලා හැබැයි මේ නිෂ්පාදන වල එහෙම කිසිම බයක් වෙන්නේ නැහැ මොකද දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන හදලා තියෙන්නේ ගෙදරට හරි ෆාමසියට හරි වෙළඳ සැලට හරි ගෙන්ව ගන්න ඕනේ නම් 0112 753 989 කියන අංකයට කතා කරලා ගෙන්න ගන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වෙලාවෙම අපි වාට පැලොත් කිරිවීදුරුවක රස බලන්න දවස පටන් ගන්න දවසේ ආරම්භයට විශේෂයෙන්ම උදේ කෑම එක එහෙම ටිකක් පරක්කු වෙනවා වගේ නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා පැලොත් කිරිවීදුරුවත් එක්ක දවස පටන් ගන්න.
1: එතකොට දවසම කිරියෙන් පැනියෙන් ඉතිරිලා යනවා.
0: ඔව් දැන් පැලොත් කියලා කියන්නේ ඊටාම ගුණාත්මක නිෂ්පාදනයක්. තත්ත්වසාතික සියල්ල තියෙන કૃතිම කිසිමක් නිෂ්පාදන වලට අඩංගු කරන්නේ නේ.
1: ඔව්.
0: ඉතින් ස්වභාවික කිරිසාරය වෙනුවෙන් පැල්ලත නිෂ්පාදන ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මේ ඉදිරි කාලයේදී ටිකක් පායන කාලයක් ඉන්නේ. දැනනත් ඉතින් වෙනසක් නැහැ රාත්‍රියට එහෙම සෑහෙන උණුසුමක් දැනෙනවා. කොච්චර ෆෑන් එක දාගෙන හිටියත් ඔය AC එකට නම් යම් මට්ටමකට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ෆෑන් එකට නම් බෑ. ඒ කොහොමනත් ඔය දහවල් කාලේ ඉරේලිය නිසා වගේ ගෙදර පහලේ රත් වෙනකොට ඒක ටිකක් අපහසු විදිහට ගියා ඇතුළට දැනෙන්න ගන්නවා. ඒ නිසා තමයි රයිනෝ රූෆින් ෂීට් එක අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ ටිකක් වෙනස් විදිහට හිතලා යටින් මැටි ලේයර් එකක් සහ උඩින් ජල විකර්ශක ආලේපන සහිතව මේ වෙනකොට නිෂ්පාදනය කළ වෙළඳපළට දීලා තියෙන්නේ. ඉතින් මැටි ආලේපනය නිසා ඔය උණුසුම කන්ට්‍රෝල් කරනවා වගේම තමයි බොහොම ලස්සන පෙනුමක් ගේ ඇතුළත පැත්තෙන් බැලුවම ෂීට් එක ලබා දෙනවා. ඒ වගේම ඉහළ තියෙන ඔය ජල විකර්ශක ආලේපනය නිසා වතුර ටික වැටිලා ෂීට් එකේ රැඳෙන්නේ නැතුව ෂීට් එකේ දියසෙවල පාසි වගේ බැඳෙන්නේ නැතුව දුර්වර්ණ වෙන්නේ නැතුව නේද?
1: ඔව්.
0: ඒ පෙනුම කාලයක් තිස්සේ පරිස්සම් කරගන්න හේතුවක් වෙනවා. ඒ මතක් කරේ රයිනෝ රූෆින්. ඉතින් රයිනෝ රූෆින් කියලා කියන්නේ වසර 60කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ බොහෝ දෙනෙක්ගේ තේරීම ඔබ යම්කිසි විදියකින් වහලක් අලුතෙන් හදන්න හිතන් ඉන්නවා නම් තියෙන වහල වෙනස් කරනවා නම් මතක තියාගන්න නම රයිනෝ රූෆින්. 7යි විනාඩි 21යි.
2: මෙසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකටපත් වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: හතයි විනාඩි 25යි වෙලාව. එක ඔෆිස් එකක බොස් කෙනෙක් එක දවසක එනවා ඒගොල්ලන්ගේ ඔෆිස් එකට නොකිය මේනවා.
1: හරි.
0: නොකියම ඇවිල්ලා බලනවා කොහොමද වැඩ කෙරෙන්නේ කියලා.
1: බොස්ලා සාමාන්‍යයෙන් එහෙමනේ.
0: ඔව් එහෙම එන වෙලාවක එයා දකිනවා එක සේවකයෙකුට මැනේජර් කෙනෙක් නරක විදිහට සලකනවා.
1: බනිනවද?
0: ඔව් ඒ කියන්නේ කෑම වෙලාව පොඩ්ඩක් විනාඩි 5ක් විතර පොඩ්ඩක් එහා පැත්තට ගියා කියලා.
1: ආ වැඩිපුර ගත්ත කියලා.
0: ගත්තා කියලා ඉතාලම නරක විදිහට බයිනවා.
1: හරි.
0: කිරිසක් ඉදිරියේ. මෙයා මේක ඈතින් ඉඳලා බලලා
1: හරි.
0: යනවා. සාමාන්‍ය දෙයක ගෙදර යනවා.
1: හා
0: ඊළඟ දවසේ මෙයා එනවා පොඩ්ඩක් මෙයාගේ පෙනුම වෙනස් කරගෙන හා උදේ අර සාමාන්‍ය සේවකයේ කඳින ඇඳුමක් ඇඳගෙන
1: හරි
0: ඇවිල්ලා එදත් මෙයා ඔය කියන විදියට ඒ කර්මාන්ත ශාලාවට ඇතුල් වෙනවා.
1: ආහ්
0: ඇතුල් වෙලා ඉතින් දවසේ තිස්සේ වැඩ කරගෙන යනවා. දහවල් කෑම වෙලාවේ මෙයා ටිකක් වැඩිපුර වෙලාවක් අරන් කෑම එක
1: ගන්නවා.
0: අර අදාළ මැනේජර් මහත්තයා මෙයාව කලින් දැකලා නැහැ කියලා හිතමුකෝ.
1: ඔව්
0: කවදාවත් මීට කලින් හම්බෙලා නැහැ කියලා හිතමු.
1: හරි.
0: සාමාන්‍ය ගොඩාක් ලොකු කම්පැනි වල බොස්ස ජීවිතේට දැකලා නැති
1: සේවකයෝ ඉන්නවා. දැකේ නැහැ.
0: ඔව් ඔව් ඔව්. ඉතින් අර විදියටම අර මැනේජර් මහත්තයා ඇවිල්ලා හොඳටම බයිනවා.
1: හරි.
0: මෙයා බැනුම් අහලා යනවා මෙයාගේ අදාළ සෙක්ෂන් එකට.
1: හා.
0: ගියාට පස්සේ මෙයා මෙතන වැඩ කරගෙන යනවා. ඒ වැඩ කරගෙන යනකොට එතන ඉන්න කෙනෙක්ට පොඩි පපුය අමාරුවක් හැදලා අසනීප වෙනවා.
1: හරි.
0: මෙයා ළඟට ගිහිල්ලා එයාගෙන් අහනවා ඇයි මොකද්ද මේ තාත්තා කෙනෙක්?
1: හරි.
0: ඊටවස් කියනවා ඉතින් ගෙදර තියෙන ප්‍රශ්නයි මේ අදත් කෑම එක කාලා මම මේ ඉක්මනට මෙතෙන්ට ආව බේට් ටික බොන්න බැරි වුණා විනාඩි 5ක් හරි පරාද මේ පරක්කුණුත් එහෙම සාමාන්‍යයෙන් අපේ සැලරි එකෙන් මෙන්න මේ ගාණ කැපෙනවා
1: කියලා කැපෙනවා
0: ඊටපස්සේ මෙයා අහනවා කවුද එහෙම කරන්නේ කියලා ඊටපස්සේ කියනවා හවල් මැනේජර් මහත්තයා කියලා එතනින් පස්සේ මෙයා මේ ප්‍රශ්නේ විසඳනවා මම තේරුම් ගන්නවා මෙයා දවසක් සේවකයෙක් වෙලා හැසිරීම ඇතුලේ අර අපි කියන්නේ ගොඩාක් වෙලාට ඔය ආයතනවල ඉහළ කලමනාකාරීත්වයට නොතේරෙන ප්‍රශ්න රැසක් තේරුම් ගන්න පුළුවන්. ඒගොල්ලෝ සීත කාමරයක ඉඳලා දකින ස්වරූපය නෙමෙයි ගොඩක් කර්මාන්ත ශාලාවල කාර්යාලවල තියෙන.
1: ඔව්.
0: මේක අපි මේ වෙන ඔෆිස් එකක් ගැන කියන්නේ.
1: හරි. හරි.
0: මේක ඔයාගේ ඔෆිස් එකේ තත්ත්වෙ වෙන්න පුළුවන්.
1: හරි හරි.
0: ඔයාගේ බොස් එක දවසක් හරි ඔයා ඉන්න ෂීට් එකේ ඉඳලා වැඩ කරොත් එයාට තේරෙයි ප්‍රායෝගිකව ඔයා කරන්නේ කොච්චර ලොකු වැඩක්ද කියලා.
1: අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා gene වෙන්නේ කරන්න ගියාම.
0: හවසට බයිනවනේ අහවල් වැඩේ කළා
1: නැහැ.
0: අහවල් වැඩේ කළා නැහැ.
1: ඔව්.
0: හැබැයි බයිනකොට එයාට අමතක වෙනවා දවසේ වැඩි හරියක් එයා ඔයා කරලා තියෙන යාගේ වැඩ කියලා.
1: ඔව්.
0: ওই සෙක්‍රටරිලට එහෙම ගොඩාක් වෙලාවට මේක වෙනවා. මේ මම දැන් අනිත් ෆැක්ටරියට යනවා එන්න මාත් එක්ක කියලා යනවා. මම දැන්
1: මීටින් එකක්.
0: ඔව්. එන්න මාත් එක්ක කියලා යනවා. හවසට හනවා කෝ වාගේ වැඩ ටික.
1: කද්ද කරන්නේ කරලා නැතුව.
0: එතකොට ඉතින් කියන්න බෑනේ මං තමුසෙත් එක්ක අර පිටින් වලටයි ඒක ෆැක්ටරි වලටයි
1: ගියා. ආවා කියලා.
0: ඔව්. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් මේක ඕනම ආයතනයක ප්‍රධානියෙක් ඒ අදාළ තැනට සහභාගී වෙලා ප්‍රායෝගිකව ගන්න අත්දැකීම් එක්ක තේරුම් ගන්න ඕනේ දෙයක්.
1: සේවකයා කොච්චර ලොකු පීඩනයකින්ද ඉන්නේ කියලා.
0: පීඩනයකින්ද ඉන්නේ කියලා. හැබැයි සමහර සේවකයෝ ඉන්නවා. හොඳට ඉතින් අයිස් පාර ගහගෙන නේ එහෙමත් ජීවිත ගෙවන අය.
1: ඔව්.
0: ඉතින් ඒ අයට නම් කිසිම සමාවක් නැහැ.
1: අර නම යන්න වෙන අයගේ හැම යන්න වෙන අයගේ වගේ හැම එකකුත් තියෙනවා.
0: ඒ කියන්නේ බොරුව කරන අය ඉන්නවනේ. ඒකනේ ඔය ඔය තත්ත්වයටපත් වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: බොරුව කරන අය වැඩි වුණාම සාමාන්‍යව ඇත්තට හරි විදියට ජීවත් වෙන කෙනෙකුට උනත්
1: තන නැහැ.
0: ඔව් කිසිම විදියක කාරුණික බවක් එහෙම නැත්තම් කිසිම එහෙම මේ ඕනම හදිසි වෙලාවක උනත් එහෙම තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි හැමෝම සේවකයෝ සහ ඔය ආයතන ප්‍රධානීන් විදියට දෙගොල්ලොම තේරුම් ගන්න ඕනි හිම උනොත් තමයි ආයතනයක ඉදිරි ගමන මොහොම සුභවාදී වෙන්නේ.
1: දැන් අපිව හගෙන සමහර බොස්ලා යනවත් ඇති.
0: ඔව්.
1: පොඩක් ඔලුවට ගන්න මේ අපි කියන දේවල්.
0: ඔව කියන තරම් ප්‍රායෝගික නෑ පුත්‍රයා කියලා අපි බයිනේ. ඒකත් හරි. මේ කියන තරම් මේ ලස්සන පොඩි ස්ටෝරි වල රීල්ස් වල තියෙන කතාවම නෙවෙයි ප්‍රායෝගික ලෝකේ අපිට අත්විඳින්න වෙන්නේ.
1: වෙන්නේ.
0: හා. හැබැයි අපි ඔක්කොම මිනිස්සු කියන තැනදී එකඟයිනේ.
1: ඔව්.
0: ඒ ඕනම කෙනෙකුට එහෙම යම් නිදහසක් ඕනේ වැඩ කරන්න.
1: ප්‍රශ්න තියෙන්න පුළුවන් හැමෝටම.
0: ඕනම තැනක ආර්ථික එහෙම නැත්නම් අපි කියන ඔය කියන්නේ නම්බර්ස් වලටනේ දුවන්නේ අපි.
1: ඔව් ඔව්.
0: ඒ දුවන ගමන් මනුෂ්‍යත්වයත් පැත්තකින් තියාගන්න. 7:28යි.

0: హతాయి వినాడి తీస్తున్నాయి రూపాయలు హతలియాక్ దెన్ను
1: ధన్యవాద్
0: కోటి పహాయక గ్యాక్ కదాన్న పులువా వాహనయాక్ గాండ పులువా ఈట పాస్సే మాగే హితమిత్రు ఇంట కియాక్ హరి బెదల దేన్న పులువా ඔයාගේ වෙඩින් එක කරලා දෙන්න පුළුවන්.
1: හරි. ඒක මම ඔයාට 40ක් දීලා මගේ වෙඩින් එක කරව ගන්න.
0: ඔව්. රුපියල් 40ක් කියන්නේ ආයෝජනය. ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ කතාවේ ප්‍රමුඛයා.
1: හරි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවී ආශිර්වාද ලබා දෙන දශක 6ක් පුරාවට ඔබේ කෝටි ගණනින් මිලියන ගණනින් ලක්ෂ ගණනින් ඔබේ සිහින සැබෑ කරන නේද වාසනාවී ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධන කාර්ය සඳහා දායකත්වයේ දෙන ගමන් සමාජ සවිබල ගැන්වීමේ කාර්යයන් ඉතාම මැනවින් ඉටු කරන කාලයක් මේ. දැන් මේකට හොඳම නිදසුන තමයි මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා ජනාධිපති අරමුදල මගින් දැයි දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලෙවිචාලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මේ සඳහා ලබා දෙන දායකත්වයත් ඉතාම ඉහළ දායකත්වයක්. ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රොෂාන් මහතා වෙත අදාළ මූල්‍ය දායකත්වය පිරිනැමීම පහුගිය දවසක සිද්ධ වුණා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම් අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරවරු සම්බන්ධ වුණා කියලා මතක් කරනවා. ඉතින් රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකදී ජාතික ලොතරැයි මණ්ඩලය ඉතාම ඉක්මනට කියන්නේ ඉදිරියට ඇවිල්ලා මේ දායකත්වය දෙනවා. රජේකාබද්ද අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන අරමුදල වගේම වකුගඩු අරමුදලටත් දායකත්වය දෙනවා. ඉතින් ඔබත් හදන ගමන් රටත් හදන ලොතරැයි මහගෙදර ජාතික ලොතරැයි
1: මණ්ඩලය.
0: මේ ඊයේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලලිමු. මහජන සම්පත ගත්තා නම් මෙන්න බලන්න අංක ටික. X අක්ෂරයත් එක අංක 1, අංක 5, අංක 1, අංක 4, අංක 1 සහ අංක 3. ගොවිසත ගත්තා නම් Q අක්ෂරයත් එක අංක 5, අංක 32, අංක 34 සහ අංක 62. මෙගාපව ගත්තා නම් I අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකය අංක 21, ඒ වගේම ජයංක අංක 7, අංක 20, අංක 24 සහ අංක 67. ධනනිධානය M අක්ෂරයත් එක්ක අංක 4, අංක 13, අංක 40 සහ අංක 70. හඳහන ලොතරැයි ගත්තා නම් කන්‍යා ලග්නේ තියෙන්න ඕනේ ජයග්‍රහය අංක අංක 5, අංක 17, අංක 49 සහ අංක 62. ඊට පස්සේ වාගේ අතේ තියෙන්නේ අද සම්පත ලොතරැයි අංක 1, අංක 3, අංක 4, අංක 1, අංක 3, අංක 1, අංක 4, අංක 1, අංක 3, X අක්ෂරයත් එක්ක. NLB ජය ලොතරැයි ගත්තා නම් ඉසේ අක්ෂරයත් එක්ක අංක 5, අංක 7, අංක 0 සහ අංක 6, ඒ වගේම සුබ දවසක් ලොතරැයි කුම්භ ලග්නයත් එක්ක අංක 7, අංක 21 සහ අංක 48. ඊ රාත්‍රියේ ITN එකෙන් බලපු ලොතරැයි ප්‍රතිඵල තමයි අපි ආයෙ මතක් කරේ. ඉතින් අදත් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාලට පුළුවන් ටිකට් එකක් ගන්න. 7:36

0: විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතා හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
3: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් බලඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි. බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි. ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන. කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
8: ලකන්ඩ රේඩියෝ

0: හතයි විනාඩි 48 වෙලාව චන්දන ලියනාර්ච මහත්තයා තව කාගේ හරි සින්දුවක් කිව්වොත් එදා ඉඳන් අපිට ගොඩාක් කලකට මුල් ගායකයා අමතක වෙනවානේ.
1: ඔව්. ඒතරම්ලස්සනේ වොයිස් එකට අපි වශී වෙනවා.
0: ඔව් පුදුම කටහඬක් ඒක. ඒ නිසා මම දැක්ක ඔය සෝෂල් මීඩියා වල එහෙම යනවා. වෙන කාගේවත් සින්දු චන්දනයට කියන්න දෙන්න එපා
1: කියලා. අනේපා.
0: ඒ හින්දා දැන් ඔන්න මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් තියෙනවා චන්දනයක සින්දු ටිකක් ඔය නිතර නිතර කියනවා. ඔය මේ යාළුවෝ ටිකක් හම්බෙච්ච තැන්වල.
1: හරි.
0: එව නැත්තම් පොඩි පාටි එකදී ඊට පස්සේ අපි ගම් ට්‍රිප් එකක් යනකොට රියැලිටි වල දැන් ওই රියැලිටි කිව්වම කියන්න ඕනේ ලංකාවේ පළවෙනි වතාවට ගුවන් විදුලි නාලිකාවකින් කරන රියැලිටි එකක් ඉතින් ගෝල්ඩන් වොයිස් ලකන් ගෝල්ඩන් වොයිස් ඊයේ පටන් ගත්තා.
1: හරි.
0: ඉතින් ලංකාවේම ඉන්න ලස්සන සින්දු කියන්න පුළුවන් ඔක්කොම එකතු කරගෙන තමයි මේ වැඩේ කරන්නේ. අපි ඕගලන්ට කිව්ව හඬපට එවන්න කියලා. ඉතින් ඒව අහලා බැලුවා. සමහර ඒවා පුදුම ලස්සනයි. සමහර ඒවා මගේ වගේ. හරි. හරි. ඉතින් ලස්සන ඒවා ටික ගත්තා. මගේ වගේ ටික පැත්තකට ගත්තා. ඉතින් ඒගොල්ලන්ට සීසන් 2 එකේදීවත් chance එකක් දෙමු. මේ පාර මේක දිනන කෙනාට වටිනා කියන තෑග්ගක් දෙන්නේ. මේක මිලියන ගානක තෑග්ගක්. එක්කෝන්නේ මම තෑග්ග නොකිය ඉන්න කුතුහලේ තියාගන්න මිලියන ගානක් වටින තෑග්ග. හරි. එනිසා එක මතක තියාගන්න හවස එකේ ඉඳලා ලක්කඩ අහන්න. එතකොට ඔයාලට තව දුරටත් වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ අපේ Facebook page එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. ඉතින් ඊයේ පටන් ගත්තා. ඊයේ ගොඩක් තරංකරු ඇවිල්ලා හිටියා. ඉතින් මේකේ පළවෙනි තාම යන්නේ පළමු වටේ තරඟ. ඉතින් ඊළඟ වටේට යවන්න සුසුසුයිද කියලා බලන්න මේ.
1: ඔව්.
0: හරි. විනිශ්චයමණ්ඩලයක් ඉන්නවා. ලස්සන වැඩක්. ඉතින් ඒක පුළුවන් වෙලාවට මේ ඒකට වාගේ අවධානය දෙන්න.
1: මම කියන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට අවස්ථාව නැති වෙනවනේ මම කියන්න ගත්තම. ඒ
0: කොහොමද මේ ඔයාව ගන්න නැහැ ඒකට.
1: එපා බැරිද?
0: ඔව් ඒක 60 පැන පොයක. 60ට පහලින් තියෙන. 7යි විනාඩි 50යි. වයස කියන්නේ ඔය 60 කියන්නේ වයසක් නෙමෙයි කියලා.
1: නෙවෙයි නෙවෙයි නෙවෙයි.
0: එතකොට ඒ වයස අවුරුදු 60 විතර වෙනකොට අපිට ගොඩාක් අබල දුබලකම් එනවා.
1: ඔව්.
0: අපි කියන්නේ අතපය රිදෙනවා වගේ ඒවනම් මොනවා හරි කළා අපිට සුවපත් කරගන්න පුළුවන් නේ.
1: ඔව්.
0: අපි ඒකට ක්‍රමවේද කියලා තියෙනවානේ. පෙනීම වගේ එකක් සාමාන්‍යයෙන් අපිට නැති වෙන්න පටන් ගන්නවා ඔය අවුරුදු 40 වගේ වෙනකොට එතන ඉඳන් අඩු වෙන්න පටන් ගන්නවා.
1: ඊට කලින් අඩු වෙන්නත් පුළුවන්.
0: ඊට කලින් වෙනවා මොකද අපි ඩිජිටල් ස්ක්‍රීන් වල නින්නේ. මොබයිල් එක, ටැබ් එක නේද?
1: ඔව්.
0: ඒ වගේ මේ ලැප්ටොප් වල ඒ වගේ අපිට අධික يعني එළිය වැඩි ආලෝක ධාරාවලට අපි නිරාවරණය වෙන. ওই කතා සියල්ල එක වාගේ ඇහි තියෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් පෙනීම සම්බන්ධව ඒකට විසඳුම දෙන්න ලෙන්ස් ටෙක් ආයි කියා හොස්පිටල් දෙන් ලෑස්ති. මොනවද ඒගොල්ලෝ හරහා සුවපත් කරගන්න පුළුවන් ඇහි රෝග?
1: ඇසේ සුද ඉවත් කරනවා. එතකොට දියවැඩියා සායන තියෙනවා. ග්ලූකෝමා සායන තියෙනවා. එතකොට උගලන්ගේ ළමයිට මොන හරි ඇස්වල ප්‍රශ්න තියෙනවා නම් ළමාක්ෂි සායනක් තියෙනවා. එතකොට ඇස් කණ්ණාඩි සේවා ලබා ගන්නත් පුළුවන්. ඊට අමතරව බාහිර රෝගියංශිකුත් තියෙනවා. ඉතින් මේ හැමදේම එකම වහලා කැටින් කරගන්න ඕනේ නම් ආ යන්න ඕනේ ලෙන්ස් ටෙක් ආයි කියා හොස්පිටල් එකට. රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතරමුල්ල කියන ඇඩ්‍රස් එකේ තමයි තියෙන්නේ. 0706යි 478 කියන නම්බර් එක තමයි ඔයා කතා කරන්න ඕනේ.
0: මොකට පේනවා මතකද?
1: 0706යි 478යි 478.
0: පේනවා මතකද?
1: සුදැවිල්ල. 0112යි 785යි 858 කියන නම්බර් එකටත් ඔයාලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.
0: හරි. ලෙන්ස් ටෙක් ගැන මතක්, ලෙන්ස් ටෙක් ගැන මතක් කරේ. ඉතින් දැන් ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් මෙතන මේ රජයේ අනුමත ආයතනයක් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. හැමදේම ඉතාම පරිස්සමෙන් නේද? සුහදශීලී සේවාවක් සපෙන් ටීම් එකක් ඉන්නවා මේක කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ලොකු ගණන් දෙන්න එපා එක එක තැන්වලට ගිහිල්ලා. මේක ඉතාම අඩු මුදලකට ඔයාලට ඇහැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙන තැනක්. ඉතින් ප්‍රවීණ මේ අපි කියන්නේ ශේෂ්ත්‍රී පළපුරුදු වෛද්‍යවරුන් ඉන්නවා විශේෂඥීන්.
1: ඔව්.
0: ඒ වගේම ස්ටාෆ් එක සුහදශීලී. මේ ඔක්කොමත් එක තමයි අපි කිව්වේ ලෙන්ස් ටෙක් එකට කෝල් එකක් දෙන්න කියලා. ඒ වගේ මතක් කරනවා මේ වෙලාවේ ඩීප් ටෙක් ගැන ඔයාගේ කෙතර තියෙන ඔය මේ විදුලි බිල සම්බන්ධ ගැටලුවට ඉස්සරහට ඔය ඇති වෙන්න තියෙන එල්නිනෝ තත්ත්වයන් එක්ක නේද? ඒකට කල් තියා ඉඳලම විසඳුම් හොයන්න ඩීප් ටෙක් එක යෝජනා කරනවා. ඔයාට ඕනනම් සෝලා වෝටර් පම්ප් එකේ ඉඳලා හැමදේම සෝලා හරහා කරගන්න. විශේෂයෙන්ම ගෙදර විදුලි බිල ඒකට විසඳුමනේ අපි කියන්නේ සෝලා පද්ධතියක් හයි කරගන්නේ. ඒ වගේ මේ සියලු දේවල් වලට විසඳුම තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ.
1: මේ නම්බෙකට කතා කරලා විසඳුම් ගන්න පුළුවන්. විදුලිය අවම කරගෙන ආගේ ජල සැපයුම කාර්යක්ෂම පවත්වාගෙන යන ඩීප් ටෙක් ඉංජිනේරින් සමාගම අද ගොලන් එක්ක එකතු වෙලා ඉන්නවා. 0777 777 7374 කියන නම්බෙකට කතා කරන්න. 0777 777 7374ට.
0: ඒ තමයි ඩීප් ටෙක්. ඉතින් ඊටම කාර්යක්ෂම සුවශීලී සේවාවක් සපයනවා. ඒ වගේම තමයි දිවයිනේ ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඕන ප්‍රොජෙක්ට් එකකට මේගොල්ලන්ට බය නැතුව මේක බාර කරන්න පුළුවන්. වා හිතාගෙන ඉන්නවා ලොකු ෆැක්ටරි එකකට ඕන කරන සෝලා පද්ධතිය බාර කරන්න කාට හරි ඩීප් ටෙක් එක තමයි හරියටම හරියන තැන. ඒ වගේම මේ පෞගේ දවස්වල අපි නිතරම මතක් කරා ඔයාට රටම එකට ජාතික වැඩසටහන ගැන. ඒ කිව්වේ ඔබ මත්ද්‍රව්‍යයට මේ වෙලාවේ ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, පුරුදු වෙලා ඉන්නවා නම්, මේකෙ මිදෙන්න ක්‍රමයක් නැත්නම්, ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම්, ඒ සියලු දෙනාට නේ.
1: ඔව්.
0: අර අද පත්තරේ තිබ්බා බොන්න නාවයි. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. මට පත්තරේ තිබ්බ විදිය මට මතක නැහැ. ඒ කියන්නේ අමේති පත්තරේ තියෙනවා මෙන්න මෙහෙම යා.
1: මොකද?
0: බොන්න ආවි නැතයි උරනව මිතුරාට පොල්ලකින් පහර දෙද්දී බේරන්න ගිය සීයා මරුට.
1: මොකද මොකද මොකද?
0: බොන්න ආවි නැහැ කියලා ගහන්න ගිහිල්ලා.
1: යාළුවට.
0: ඔව් ඒක ගහන්න ගිහනකොට සීයා බේරන්න ගියාම සීයාට ගහලා සීයා මැරිලා.
1: දෙයනේ.
0: මේ මේ කියන්නේ මේ මේ මත් පැන්නේ.
1: දැන් අපි මෙච්චර කියනවා හොඳම යාළුවව බේරගන්න කියලා. බොන්න කතා කරන්න එපා.
0: අපේ යාළුවන්ට දෙන්න ඕනේ පොළු පාට. හරි. මේ විෂමද්‍රව්‍ය කියලා කොහොම වර්ග කීපයක් තියෙනවා. මොනවාද වර්ග කියලා බැලුවොත්
1: හෙරොයින් තියෙනවා.
0: ඊට පස්සේ
1: අයිස් තියෙනවා. කුඩු. එතකොට ගංජා.
0: ඔය ඔක්කොටම නේද කුඩු කියලා කියන්නේ නැද්ද?
1: නෑ නේ.
0: මට හිමෝ ඔබ දෙන්නේ.
1: එතකොට කුෂ්. හෂ් වගේ ඔන්නෝ වගේ. හෂි ගැන නම් තියෙනවා.
0: රයිට්. ඒ ඔක්කොම ගැන මේ අපි මේ පොදුවේ කතා කරමු. කොහොම නමුත් ඔයාට පුළුවන් කමක් තියෙනවා මේ සියල්ලෙන් මිදෙන්න. සාව දන්න කියන කෙනෙක් මේ සම්බන්ධව මේ වෙලාවේ ගොදුරු වෙලා ඉන්නවා නම් ඒව මුදව ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් හානිකර මත්ද්‍රව්‍ය ඇති වල තියෙන බරපතල හානි පිළිබඳව පැහැදිලි කරලා දෙන්න, ඒව දැනුවත් කරන්න. වයස, අධ්‍යාපනය, සමාජ තත්ත්වය කිසිම වෙලාවකට මේකට අදාළ වෙන්නේ නැහැ හැබැයි වෙලා නම්. ඒ නිසා ඔයාට පුළුවන් කමක් තියෙන හැම වෙලාවකම ඔයාගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය ගැන හිතලා මේ දේවල් වලින් ඉවත් වෙන්න කියලායි මතක් කරන්නේ. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. එහෙම දන්න කියන කෙනෙක් මේ වෙලාවේ ওই කියන සත්‍යෙට පත් වෙලා ඉන්නවා නම්
1: 19:27 තමයි නම්බර් එක. එතකොට මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනකම් බලාගෙන ඉන්න එපා. කෝල් එකක් දෙන්න. ඇබ්බැහි වෙලා වගේ තේරෙනවා නම් ටග් ගල මේ නම්බර් එකට කතා කරන්න. නැත්නම් ඔයාට ඒකෙන් මිදෙන්න ඕනේ නම් 19:27 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න.

0: දෙයටයි විනාඩි එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Good morning, සුබෝදාසනක්. අපි බිස්නස් එකක් ගැන කතා කරන්න ඉන්නේ. මේක මෙහෙමයි. ඔයා කවදා හරි හිතලා තියෙනවද ලෝකේ තියෙන සමහර කම්පැනි රටවල් වලටත් වඩා පෝසත් කියලා? දැන් මෙටා එක ගත්තම, ඇපල් සමාගම ගත්තම ලංකාවට වැඩිය පෝසත් වගේ එකක්.
4: ඔව්.
3: මම හිතන්න පුළුවන්.
4: ඔව්.
3: එක බිස්නස් එකක් තියෙනවා. ඒකේ ෆැක්ටරි තියෙන්නේ චීනේ සහ ඉන්දියාවේ.
4: හරි.
3: ඩිසයින් කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ.
4: හා.
3: බඩුවි

0: නන්නේ ඇන්ටාක්ටිකා ආවි.
1: ඈ
0: නෑ ඇන්ටාක්ටිකා වරින් අනිත් හැම මහා දූපතේකම.
1: හරි.
0: පුදුමි කියන්නේ මේ කම්පැනි ලොකුම ඔෆිස් එක තියෙන්නේ අයර්ලන්තේ.
1: ඈ
0: පොඩි ගොඩනැගිල්ලක. ඈ සේවකයෝ 12 දෙනෙක් එක්ක. මොකද අයර්ලන්තේදී තමයි මේ කම්පැනි එයාලගේ බදු
1: ගෙවන්නේ.
0: ඒ බදු අනුපාතය හරිම අඩුයි. ඒ නිසා එයාලට ට්‍රිලියන ගානක ලාභයක් කිසිම ලොකු බද්දක් නැතුව සාක්කුවේ දාගන්න පුළුවන්. මේ බිස්නස් එක මොකක් කියලාද හිතන්නේ?
1: මොකද?
0: Apple වෙන්න පුළුවා. එතකොට Microsoft. එහෙම නැත්නම් ඔය Cola company එකක් තියෙන.
1: ඔව්.
0: ඒ වගේ එකක් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හරි. ඒක හරි කියලා අපි ගමුකෝ ඒ අතරින් මොකක් හරි එකක්.
1: මොකක් හරි.
0: අද ලෝකේ තියෙන බහුජාතික සමාගම් ලෝකේ තියෙන ඕනම මේ රටකට වඩා බලවත්. ඒ නිසා හැම අවුරුද්දකම අපේ වගේ සාමාන්‍ය රටවලට ඔය එකතුවක් විදියට ඩොලර් මිලියන 500ක විතර බදු ආදායමක් අහිමි වෙනවනේ. මේ සල්ලි ටික යන්නේ දැනටමත් ලෝකයේ ඉන්න කෝටිපතියන්ගේ සාක්කුවලට. අද අපි මේ කියන්නේ ලෝකේ රටවල් වලටත් වඩා සමාගම් බලවත් වුණා වෙන්න පුළුවන් දේවල් ගැන. මේ බෞජාතික සමාගම් හරියට අර මේ අර අර නිකන් රකුසෙක් වගේ.
1: හරි.
0: මුළු ලෝකයේම ආවරණය කරන මේ රාක්ෂාව පාලනය කරන්න කිසිම තනි රටකට බෑ.
1: බෑ.
0: දැන් ඔයාට ඕනේද කියලා මං ඇහුවොත් එයාලගෙන් වැඩිපුර බදු අය කරගන්න. ඒ කියන්නේ වෙන රටක් එයි අපි සාමාන්‍ය 1% අඩු බද්දකට ඔයාලට ඉඩ දෙන්නම්. එහෙම කියලා එහෙම ඉන්න පුළුවන්. දැන් හැබැයි මේ ඒ රටවල තියෙන බදු ප්‍රතිපත්තිත් එක මේ කතාව වෙනස් වෙනවා. 2026 වෙද්දී අපේ අපි මේ කතා කරන අපේ ලෝකයේ ඇත්තම තත්ත්වය කියන්නේ. මේ අලුත් ප්‍රශ්නයක් නෙවෙයි මේක. මීට අවුරුදු 100කට කලින් ඒ කියන්නේ 1900 ගණන්වල ඇමරිකාවේ මේකම වුණා. 1800 ගණන්වල ඇමරිකාවේ රේල් පීලි හදන ට්‍රෙන්ඩ් එකක් තිබුණා.
1: හරි.
0: ඒ හැම ගමකම එයාලගේම කෝච්චි කම්පැනි තිබුණා. හැබැයි මේව අතර කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසා 1870 ගණන් වලදී කෝච්චි කම්පැනි ඔක්කොම බංකොලොත් වෙලා කඩා වැටුණා. මේ වෙලාවේ ජේම්ස් ජේ හිල් කියලා ධනවත් කෝටිපතියෙක් පොඩි ගේමක් ගැහුවා.
1: මොකද?
0: එයා අර කඩා වැටුණු පොඩි කම්පැනි ඔක්කොම සත ගණන් වලට සල්ලි වලට අරගෙන මුළු ඇමරිකාවෙම කෝච්චි පාලනය කරන එකම මහා කම්පැනිය හැදුවා. මේකට තමයි ඒ කාලේ කිව්වේ මොනොපොලි ඒකාධිකාරය. කෝච්චි විතරක් නෙවෙයි ගල් අඟුරු වානේ තෙල් දුම්කොළ සීනි වගේ අත්‍යවශ්‍ය හැමදේම පාලනය කළේ එකම එක ලොකු කම්පැනිය. එයාලට මුළු ඉන්ඩස්ට්‍රි එකෙන්ම 90%ක් 100%ක අයිතිය තිබුණා. ඉතින් මේ ලොකු කම්පැනි ඇමරිකාවේ ප්‍රාන්තවලට වඩා බලවත් වුණා. ඔය නිව්යෝක් වගේ ප්‍රාන්ත මේ නීති වෙනස් කළා මේ කම්පැනි වලට කිසිම බද්දක් නැතුව ඉන්න ඉඩ දුන්නා. එහෙමත් කියනවා. අපි දන්නේ නැත්ත කතාව. මම මේ කියන්න ආවේ සමහර අර අපි කිව්වාගේ අර මෙටා එක ඇපල් සමාගම Google එක සමහර රටවලට වැඩිය බලවත් වුණේ ඔන්න ඔය වගේ දේවල් කරලා. ඉතින් අපි හිතනවා අපේ රට පෝසත් කරන්න මේ කරන්න ඕනේ කියලා. ඊට වැඩිය වෙනස් විදිහේ උපක්‍රම පාවිච්චි කරලා සමහර සමාගම් ලෝකෙ දැවැන්තම ව්‍යාපාර වෙලා තියෙනවා.
1: හිතන විදිය වෙනස් කරා නම් හරි නේද චුට්ටක්?
0: සමහර ඔව් දැන් මෙහෙම ගන්න පුළුවන්. සමහර විට අපේ රට ගන්න පුළුවන් ඇති තව රටකට ඒගොල්ලන්ගේ තියෙන වත්කම් ටික වික්කොත්.
1: ඔව්.
0: ඊට වැඩිය අපේ රට මේ අඩු ඇති.
1: අඩුයෝ ලාභයි.
0: ලාභ ඇති. දැන් මේක අපේ රට කියන්නේ මේ අපේ රට කියලා මෙතනදී අදහස් කරේ උදාහරණයකට.
1: ඔව්.
0: අපේ රට එහෙම බාලයි කියලා කියනෝ නෙමෙයි.
1: නැහැ.
0: මං කියන්නේ සමහර වෙලාවට සමහර
1: ඉන්න පුළුවන්.
0: ඔව් කම්පැනි වලට තියෙන වත්කම් එක මේ
1: කියන්නේ.
0: දැන් මට තියෙන සල්ලි වලට අද කාලේ මොනවද ගන්න පුළුවන්? මොකුත් බෑ.
1: මම මේ බැලුවේ එකයි මොක් තියෙනවද කියලා මොනවා.
0: ඔයාට මට තියෙන සල්ලි වලින් අපිට බෑනේ ෆැක්ටරි එකක් ගන්න. අපිට බෑනේ නේද? අඩුමතර මේ අපිට මේ ඇඳුම් ටිකවත් ගන්න බොහොම අමාරු.
1: අඩු වලුත් ෆෝන් එකක් පොඩ්ඩක් නේද? බබා.
0: කවුරුරි ෆෝන් එක ගියන දේ වයි.
1: නෑ නෑ.
0: ඒ කොහොමුණත් මේ ලෝකෙ හැම සමාගම් තියෙනවා. දැන් ඉන්දියාවේ තියෙන සමහර සමාගම් වලට බංග්ලාදේශය වගේ රටක් සල්ලි වලට ගන්න පුළුවන් කියලා උපකල්පනය කරන. එතකොට ඇමරිකාවේ තියෙන සමහර සමාගම් වලට ලෝකේ තියෙන බොහෝ රටවල් සමහරට ඒගොල්ලන්ට ගන්න බැරි වෙන්නේ චීනය, එංගලන්තය, සිංගප්පූරුව සහ ඉන්දියාව වගේ රටවල් විතරයි.
1: ඔව්.
0: අනිත් රටවල් සල්ලි වලට ගන්න පුළුවන්.
1: සුළු දේවල්.
0: දැන් එලොන් මස්ක්ලාට පුළුවන් නම් හදේ කොටසක් අරගෙන ඒගොල්ලන්ගේ නේද? එහෙම නැත්නම් අඟහරු වල ගිහිල්ලා ඒගොල්ලන්ගේ බිස්නස් කරන්න ඒකෙත් පදිංචි වෙන්න හිතනවා නම් මේ හලපාල රටවල්ට මොනවද
1: අපි ඉතින් තව ගහමරාගෙන ඉමුනේ
0: අටයි විනාඩි 6යි වෙලාව

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ දහනේ නුතරයි ප්‍රතිේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ දහනේ නුතරයින් ප්‍රතිේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
4: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
5: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න
4: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න
1: ලකන්ද රේඩියෝ

0: නවයයි විනාඩි 19යි වෙලාව. හරි?
1: හරි.
0: දැන් ඔයා දන්නවද පෞගිය දවස්වල ඔය සමාජ මාධ්‍යයේ ගියා මෙන්න මෙහෙම කතාවක්.
1: මොකද්ද?
0: ඒ කියන්නේ රන් පදක්කම් තුනක් දිනාගත් ක්‍රීඩිකාවක්. හරි? ක්‍රීඩකෙක්. එයාගෙන් අහන ඔයාගේ ජයග්‍රහණයේ පසුපසින් ඉන්නේ කවුද කියලා.
1: හරි.
0: එයා කියනවා අම්මා හරි තාත්තා හරි කියන්න ඕනේ.
1: ඔව්.
0: එයා කියනවා තමන්ගේ එළදෙන කියලා. ඔව් එළදෙන කියලා.
1: එළදෙන?
0: එළදෙන කියලා.
1: හරි අයියේ.
0: ඉතින් ගොඩක් අය හිතුවා මෙයා ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා.
1: අයියෝ අයියෝ කරන්නේ.
0: මෙයා මේ රන් පදක්කම අරගෙන ගිහිල්ලා එළදෙනට දැම්මා. එළදෙනගේ බෙල්ල එල්ලුවා.
1: හරි.
0: හරි. ඔය මල්ලෝපොර ක්‍රීඩකෙක් ඔය එළදෙනකට වැඳ නමස්කාර කරන ෆොටෝ එකගෙන මම මේ කියන්නේ. පෞගි දවසල මේක සෝෂල් මීඩියා වල ගියා.
1: හරි.
0: දැන් මේක AI ෆොටෝ එකක් නෙවෙයි.
1: ආ මං හිතුවා AI කියලා.
0: AI නෙවෙයි. මේ ක්‍රීඩකයා කවුද? මෙයා ඇවිල්ලා ඉන්දියානු මල්ලෝපොර ක්‍රීඩක සංජීව් සිං.
1: හරි.
0: එයා යාගේ ක්‍රීඩා දිවිය පළවෙනි රන් පදක්කම දෙවෙනි රන් පදක්කම තුන්වෙනි රන් පදක්කම ඇතුළු රන් පදක්කම් තුනක් එකපාරට දිනාගත්තා.
1: හරි.
0: ඒකට අවශ්‍ය කරන ශක්තිය, ජවය, පෝෂණය නිරන්තරයෙන් එයාට ලබා දුන්නේ ගොවිපලේ ඉන්න එළදෙනුන් කියලා එයා ප්‍රසිද්ධිය කිව්වා. ඉතින් ඔය ඉන්දීය ග්‍රාමීය ප්‍රදේශවල මල්ල ක්‍රීඩකයන්ට සාම්ප්‍රදායික ඔය කුස්ති අල්ලනවා කියලා කියන්නේ.
1: මොකද?
0: කුස්ති අල්ලනවා කියලා තියෙනවා.
1: හරි.
0: ඊට පස්සේ ශරීර සුවතා ක්‍රීඩකයන්ට නැවුම් මෙලකිරි මේ දෙනවා මාංශ පේශි වර්ධනය.
1: ආ ආ හරි හරි.
0: අපි උනත් දන්නවා ප්‍රෝටීන් මාර ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන. කැල්සියම් මේදය. හරි. ඉතින් මෙයාට මේ අවශ්‍ය කරන දේවල් ටික දුන්නේ අර කියන එළදෙන.
1: එළදෙන. ආ ඒක හින්ද තමයි එයා ඒ රන් පදක්කම් ටික එයාට දුන්නේ.
0: කෘතගුණ සලකන්න.
1: හරි හරි.
0: ඒ එළදෙනට අර පදක්කම පැලඳුවේ. ඉතින්
1: ආන කොච්චරද මනස ඇති කියලා.
0: එළදෙනකට එහෙම කරනවා
1: එහෙම කියන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද?
0: සමහර අය දින්නට පස්සේ තමන්ගේ පුහුණු කරුවත් මතක් කරන්නේ
1: නැති
0: ක්‍රීඩකයෝ ඉන්නවා.
1: ඉන්න.
0: මේ ක්‍රීඩකෙක්ට විතරක් නෙමෙයි වෙන ඕනම තැනකට මේක ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මෙයාට මතක් වෙනවා තමන්ට මේ හයිය දීපු එළදෙන ඉති යාවෙනුවෙන් මේ උපහාරය ඒ අගේ කිරීම නැවත වතාවක් ලබා දෙනවා.
1: ඇත්තම මතක් වෙන්නේ නැති පැත්තක් ඒක.
0: දැන් අපි හැවුවත් අම්මා තාත්තා අපේ පුහුණු කරුවන්
1: එතන බොයෆ්‍රෙන්ඩ් හස්බන්ඩ් වයිෆ්
0: එහෙමනේ කියන්නේ. ඉතින් මෙයා ඒ අම්මයි තාත්තගේ ඒ වටිනාකම් පසකලා කතා කරා නෙවෙයි
1: පොඩ්ඩකට පැත්තක තියලා
0: මෙයා කිව්ව පොඩි කාලේ ඉඳන් මට එළකිරි දීපු ගවයා තමයි මෙයා එළදෙන. ඉතින් යාට මේ ගෞරවය හම්බෙන්න ඕනි කියලා.
1: ඇත්තනේ ඇත්තනේ. ඉතින්
0: 8 විනාඩි 22යි වෙලාව. එළකිරි කියලා කියපු ගමන් අපිට මතක් වෙනවා පැල්වත්ත. 100%ක් ස්වභාවික කිරිසාරේ සෑහෙන පෝෂණයක් තියෙනවා නෝ ඔය කතාවත් එක්ක ගලපගන්නු. එළකිරි වීදුරුවකට සෑහෙන පෝෂණයක්
1: තියෙනවා.
0: ඒත් අවාසනාවකට අපිට ඔය එළකිරි කියලා එකපාරට කඩේකින් ගිහලා එළකිරි වීදුරුවක් ගත්තොත් ඒක වැඩි හරියක් තියෙන වතුර.
1: වතුර වතුර.
0: වතුර කලවම් කළා. ඒ නිසා අපිට එහෙම ප්‍රශ්න ටිකකුත්
1: තියෙනවා.
0: නමුත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා සුපර් මාකට් එකට ගිහලා පැල්වත්ත ඔය ෆ්‍රෙෂ් මිල්ක් එක පාව ගන්න දැන් අවස්ථාව තියෙනවා. මේක 100%ක් ස්වභාවික කිරි නැවුම් කිරි තමයි අපිට ගන්න තියෙන අවස්ථාව තියෙන්නේ. අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම කෘෂිකාර්මික ශාස්ත්‍රයේ දවන්තම විප්ලවීය වෙනස කරපු තාක්ෂණික වශයෙන් ලොකු වෙනසක් කරපු මාක්ස්මන් ගෲප් එක ගැන අපි කතා කරන්න ඕනේ. ඔය අලුතෙන් හොයන ජොබ් එක තියෙනවා මෙන්න මෙතන. දාන්න CV එක.
1: දාන්න. දාන්න.
0: මේ නම්බර එකට දාන්න.
1: 0767 769 0767 769 කියන නම්බරයකට දාන්න. මේ දවස්වල ගලංගේ බෑතු තේන ඇසුරුම් කරුවන්ට පොහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට ඉතින් ඔයාට ඕන සුදුසුකම් ටික මෙන්න මේ ටික විතරයි. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. ඕ ලෙවල්ස් වල පෙනී ඉඳලා ඉන්න ඕනේ. හොඳ කණ්ඩායම හැංගීමෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ওই ටික තියනවා නම් ටග් ගාලා ඇප්ලයි කරන්න ඔයාට හොඳ වැටුපක් ගන්න පුළුවන්. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැති වටපිටාවක් එක්ක වැඩ කරන්න පුළුවන්.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
1: 8:31 වෙලාව. 8:31 වෙලාව.
2: හරියට කිය.
1: හරියට කිව්වා. ඩබල් චෙක් කරලා කිව්වා.
2: ඔකේ.
1: ඔයාලා කවදා හරි දවසක අහස දිහා බලාගෙන ඉන්නකොට වලාකුලකින් හරි
2: හරි
1: ගහක කඳකින් හරි ගෙදර තියෙන බඩු මුට්ටු වලින් හරි මූණක් වගේ එකක් ඔයා දිහා බලන් ඉන්නවා දැන්නලා තියෙනවා.
2: ඔව්, මට නම් දැන්නලා තියෙනවා, මට පෙන්නලා තියෙනවා.
1: ඔය දැන් බලන්න වාහනේක ඉස්සරහා ලයිට් දෙකයි ෂෙල් එකයි දිහා බැලුවා. අපිට හිතෙනවා මේ බාන්න ගෑස් දෙක
2: මූණක්
1: මේ බලන්නකෝ, මේ නහය කට මේ ඔක්කොම තියෙනවනේ කියලා.
2: ඔව්
1: නේ.
2: ඔව්.
1: එතකොට කපපු ලූණු ගෙඩියක් දිහා බැලුවමත් නේද?
2: ඔව්.
1: අඬනවා වගේ පේනවා.
2: හරි. ඔව්.
1: මොකද්ද මේ අපේ මොලේට වෙලා තියෙන්නේ?
2: අවුලක්ද අවුලක්ද? දෙඩක්ද?
1: ඒක තමයි. තිත් දෙකකුයි ඉරකුයි දැක්ක ගමන් අපේ මොලේ ඇයි ඒක මූණක් කියලා කියව ගන්න.
2: දන්න.
1: මේක ලෙඩක්ද? නැත්තම් අපේ ඇස්වල තියෙන අවුලක්ද? අපි කතා කරලා බලමු මේ ගැන.
2: හා කියමු.
1: මිනිස්සුන්ගේ මුහුණේ නැති يعني මූණු නැති තැන්වලින් මූණු පේන මේ තත්ත්වයට විද්‍යාව කියනවා ෆේෂල් පැරිඩෝලියා කියලා.
2: ඔකේ.
1: හරි. මේක රෝගයක් හරි මොලේ අවුලක් හරි නෙවෙයි.
2: ආ නේ, හොඳයි.
1: මේක අපේ මොලේ තියෙන විශේෂ හැකියාවක්. වව්. මිනිස්සු කියන්නේ සමාජීන සත්තුනේ. අපි ජීවත් වෙන්න නම් අනිත් මිනිස්සුන්ව අඳුර ගන්න ඕනේ.
2: ඔව්.
1: එයාලත් එක්ක සම්බන්ධතා හදා ගන්න ඕනේ. ඒ වගේම ඈත අතීතයේ කැලෑවල ඉද්දි ගස්සස්සේ හැංගිලා ඉන්න සතෙක්ගේ මූණක් කටක් අඳුරගන්න එක අපේ ජීවිතේ බේරගන්න උදව් වුණා. ඒ නිසාම පරිණාමයෙන් අපේ මොලේට ලැබුණු සුපිරිම හැකියාවක් තමයි මුහුණු අඳුරගන්න එක.
2: හරි.
1: අපේ මොලේට පුළුවන් ඇසිපිය ගහන වේගයෙන් මූණක් අඳුරගන්න. මේ යාළුවෙක්ද හතුරෙක්ද කියලා නම් අපිට එහෙම ලේසියෙන් අඳුරගන්න බෑ. يعني මූණක් අඳුර ගන්න පුළුවන්.
2: හරි.
1: දැන් එකට ඉන්න එක හතුරෙක් කියලා අපිට අඳුර ගන්න බෑ.
2: බෑනේ බෑනේ, හිත කියවන්න බෑනේ.
1: සාමාන්‍යයෙන් අපි දෙයක් දකින්නේ කොහොමද? එළිය ඇස් වලට වැටිලා ඒකෙන් එන සිග්නල් ඔළුවේ පිටිපස්සේ තියෙන විෂුවල් කෝටෙක්ස් කෝටෙක්ස් කියලා කියන්නේ.
2: හරි.
1: විෂුවල් කෝටෙක්ස් කියන තැනට යනවා. මේක හරියට يعني පොලිස් ට්‍රැෆික් රාළහාමි කෙනෙක් වගේ වැඩ
2: කරන්නේ.
1: ඇස් වලින් එන කෝටි ගානක සිග්නල් එක තැනකින් විසඳන්න අමාරු හින්දා මේ කොටස් වලට බෙදෙනවා. මේකේ තියෙන ධාර සහ ඉරි මෙහෙන් මෙතනින් බලන්න. මේකේ චලනයන් මෙතනින් බලන්න. මේකේ තියෙන වචන අර තැනින් කියවන්න. මේ සිග්නල් ප්‍රධාන පාරවල් දෙකකට බෙදෙනවා.
2: හරි.
1: දැන් කොහෙද ඔය පාර? يعني මොකද්ද? පාත් එක මොකද්ද? දේවල් චලනය වෙන විදිය සහ තියෙන තැන බලනවා.
2: හරි හරි.
1: ඊට පස්සේ බලනවා මේ මොකද්ද මේ පාත් එක? අපි මේ දකින්නේ කුරුල්ලෙක්ද මීමැස්සෙක්ද මිනිස්සෙක්ද කියලා. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා 32ක් යටින් තවත් තිත් සමාවෙන්න. 32ක් යටින් තවත් තිත් කියලා ත්‍රිකෝණයක් හැදෙන විදියට මොකක් හරි දැක්කොත් අපේ මොලේ එක දැක්ක ගමන් මේක මූණක් කියලා කෑ ගහනවා කියලා.
2: හා හරි හරි හරි හරි.
1: ඒකට නියම ඇස් කටවල් තියෙන්න ඕනේ නෑ.
2: හා ඉරි කැල ටිකක් තිබ්බත් ඇති.
1: ඔව්. ඔයාගේ මොලේ ඇතුලේ මූණු අඳුරගන්න වෙන ඔය වෙනම සුපිරි ප්‍රොසෙසර් එකක් තියෙනවා.
2: හරි.
1: අර වගේ ත්‍රිකෝණ හැඩයක් දැක්ක ගමන් මොලේ මූණු අඳුරගන්න සර්කිට් එක ටක් ගාලා පත්තු වෙනවා. හරි. ඊට පස්සේ තමයි මොලේ අනිත් කොටස් ඇවිල්ලා කියන්නේ පිස්සුද බං? ඒක මූණක් නෙවෙයි. ඒකේ වාහනයක ඉස්සරහ වාහනයක් ඒ. හා ඒක වොෂින් මැෂින් එක. ඒක ගහක් බං? ඒක බලාකුළක් බං? හා ඔන්න ඕක කියන්නේ අර මොලේ අනිත් කොටස.
2: හරි හරි හරි හරි.
1: එතකොට අපි මේ හැකියාව අරගෙනමද ඉපදෙන්නේ? මේ ගැන හොයන්න විශේෂඥයෝ දවස් 6ක් වයස පුංචි බබාලව MRI මැෂින් වල දාලා බැලුවා. පුදුමයි කියන්නේ ඒ බබාලගේ මොලේත් අර මුහුණු අඳුරගන්න කොටස් ලොකු අය වගේ වැඩ කළා. ඒ කියන්නේ විද්‍යාඥයෝ කිව්වා අපි මේක අරගෙනමයි ඉපදින්නේ කියලා.
2: සහජ දක්ෂතාවයක්.
1: උපතින් ගේන එක නේද? ඒකට කියන්නේ. මොකද ඒකද වචනේ?
2: සහජ දක්ෂතාව.
1: ආ. ඉතින් ආය වලාකුලක් වගේ නේ දිහා බලන් ඉන්නකොට මූණක් වගේ පේන්න ගත්තා.
2: බය වෙන්න එපා.
1: ඒක මතක තියාගන්න. ඒකට කියන්නේ ෆේෂල් පැරඩෝලියා කියලා. කියලා දෙන්න කාට හරි කෙනෙකුට. නේ?
2: ඔව්. දැන්
1: මේ මේ මචං අර අතන මේ මූණක් වගේ නේද තියෙන්නේ?
2: පිත්තුද කියලා හන්දර.
1: ට්‍රැක් ද මනුස්සයෝ.
2: දෝතද කියලා.
1: අර මේ දැන් ඔන්න ඉතිහාස කතාවලට යනවා මේ මං ගුටි කන තැනම. සමහර ඔය අපි ඔය ඇල්ල වැල්වායි පැත්ත යනකොට එක්තරා මේ කන්දක් හම්බෙනවා.
2: හරි.
1: ඒ කන්දේ බැලූ බැල්මට එක එක ප්‍රදේශයක් තියෙනවා යමෙක්ගේ මූණ වගේ.
2: යමෙක්ගේ.
1: ඒ යම මම මෙතන අදහස් කරේ
2: උද්ගලයේගේ.
1: පුලස්ති ඍෂිවරයා. පුලස්ති ඍෂිවරයාගේ මූණ වගේ කියලා ඔය රාවණා රජුට සම්බන්ධ අදහස් ප්‍රකාශ කරන විශේෂඥයෝ
2: කියනවා.
1: ඔය තියෙන පුලස්ති ඍෂිවරයාගේ මූණ
2: කියලා.
1: ඒ වගේ ප්‍රසිද්ධ තැනුත් තියෙනවා. හරි. ඒක එහෙම නෙමෙයි කියලා නෙමෙයි මම මේ කියන්නේ. එහෙම තැන් තියෙනවා.
2: තියෙනවා. ඔය මගේ මූණ කොහෙවත් එකක් නැහැ.
1: ඔය જાති එකක් තියෙනවා. තියෙනවා. අර පන්තල් වල එහෙම අර තාප්පේ එක පේලියට තියෙන
2: ඒවා.
1: 8:36

0: അപ്പൊ ഇതിനോ അപ്പൊ കാണാൻ പോണോ ഹരി ക്യാമ പടക് അപ്സെറ്റ് വേണോ ഒന്ന ബഡർ ഇത് തന്നെ കാരണം ഇത് പക്ഷേ ഓഫീസുകാരന്റെ ബേ പ്രശ്നേ
1: ഹന്തി തൈലേ തീയനോ ഹന്തി പാത്രതാവ ഹെമ തീയനാണ് ഹന്തി തൈലേ കാണു പുലാം ഇത്ര മൂന്ന് പീമ്പേഴ്സ് ഹെമ തീവലാണി അങ്ങോട്ട് സമാജത്തിന് മൂന്നതിന് പേര് തത്യാക് തീരുവാണ് കൊണ്ട് കുറുലേ സുവയാ തീയനോ എത്തോട്ട് ഖട്ടേ മുനഹര പ്രശ്ന തീനോ ദാത്മുൽ ദീവന പ്രശ്നയാക് ഹരി ലേ ഗലിമാ ഖരി സിദ്ധ വേനവാണ് വിദ്രുമാസുല മുഖശോധനയാക് തീയനോ ഒന്ന് ഒഴിവാകെ നിഷ്പാദന പ്രസക് തീയനോ ഒരാൾക്ക് ഗെതിരട്ട് ഹാരി വില്ലെന്ന് സെൽട്ട് ഹാരി ഫാമസിക്കട്ട് ഹാരി കെന്ന കാണോന ടക്കാലം എന്നെ മേ നമ്പിക്കട്ട് കോലക്ക ദിനോ ഗെനദ്ദനോ ബിന്ദു എക്കൈ ദക്കായി ഹസ്യ പനസ്തുനായി അട്ടസിയ അസോ നവയ
0: ඒ තමයි ක්‍රිමිරාජ නිවසින් නිෂ්පාදන ඒ වගේ මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න මේ දවස්වල තවත් සුවිශේෂ වැඩකටයුත්තක් වෙනුවෙන් ඒගොල්ලෝ තමන්ගේ දායකත්වය දෙනවා ඒ කියන්නේ දැන් අපි දන්නවා රටේ සංවර්ධන කාර්යයන්වලදී ජාතික ලොතරැයි මණ්ඩලය කොහොමත් ඉදිරියෙන් ඉඳලා කටයුතු කරනවා සංවර්ධන අරමුදල් රැසක් වෙනුවෙන් තමන්ගේ දායකත්වය
1: දෙනවානේ
0: ඒ අතර වාරයේ මෙන්න මේකයි අලුත්ම කතාව ඒ තමයි මේ දවස්වල ක්‍රියාත්මක ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දෙන ලොතරැයි අලවිචාලේ අඩුවාදෑම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ හරහා මේ ලබා දෙන දායකත්වය කොහොමද කියනවනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපතිතුමා MDCA පෙරේරා මහත්මන් විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රොෂාන් මහතා වෙත අදාළ මූල්‍ය දායකත්වයේ පිරිනැමීම පෞගේ දවසක සිද්ධ කෙරුණා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමන අධිකාරී AM අරීෆ් මෙතුමන් පවා සම්බන්ධ වුණා සහකාර සාමන අධිකාරවරු සමග. ඉතින් රටේ සංවර්ධන කාර්යයන්වලදී මූලිකත්වය ගන්නා වගේම මේ වගේ ගොඩක් තැන්වලදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ වගකීම ඉටු කරනවා කියලා කියන්න පුළුවන්. ඔයත් හදන, ඔබත් හදන, රටත් හදන ලොතරැයි මහගෙදර තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. 8:49 වෙලා.
2: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.

0: උදෑසන 8:52.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙලාව පෙරවරු 9යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙදහස් විසිය උසස්පල විභාගයේ පෙරවරු 8:30ට ආරම්භ වුණා. ලබන සැප්තැම්බර් 5 වනදා දක්වා එය පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙවර විභාගයේ සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. ඊට පාසල් අයදුම්කරුවන් 264,493 දෙනෙකු ඇතුළත් අතර 107,814 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙවයින පුරා මධ්‍යස්ථාන 2532 දී විභාගය පැවැත්වෙනවා.

0: අටයි විනාඩි නවයයි නෙමෙයි නවයයි විනාඩි නවයයි.
1: ඔයාට මොකද අද වෙලාවත් ප්‍රශ්නේ?
0: නෑ නෑ මේ දවස්වල පොඩ්ඩක් මේ දන්නද දෙවක් මේ බිසි වෙනකොට ඔළුව පොඩ්ඩක් අවුල්
1: වෙනවා. ඔව් මයි ගොඩ්. හා බිස්නස් එකනේ?
0: බිස්නස් නෙමෙයි. එක එකට අංචිය දිග වැඩි. හරි.
1: ඩෝග්.
0: 1850 වගේ කාලෙට අපි යන්නේ. ලෝකයේ සාමාන්‍ය මිනිස්සෙක් අවුරුද්දකට කෑවේ සීනි කිලෝ 1.8යි.
1: අවුරුද්දකට?
0: අවුරුද්දට.
1: හරි.
0: හැබැයි 2017 වෙද්දි ඇමරිකාවේ සාමාන්‍ය මිනිස්සෙක් සීනි කිලෝ 1.8ක් කනවා දවස් 11කින්. මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කරන ප්‍රමාණයට වඩා 3 ගුණයක්. මේ 2017 2027 වෙනකොට මීට වැඩිය වෙනස්.
1: දවස් 100 කිලෝ එකක් කන.
0: ඔව්. අද අපි කඩෙන් රුපියල් 100-200 ගන්න මේ සීනි මීට අවුරුදු 500කට කලින් රත්තරන් තරම් වටින දෙයක් වුණා. හරි ලස්සන ආකර්ෂණීය පෙනුමක් තියෙන සීනි වලට සුදු පාට.
1: චුටි කැටයක්නේ.
0: ඔව් පස්සේ තමයි දුඹුරු සීනි ආවේ. හොඳේ. එතකොට ලෝක ඉතිහාසයේ දරුණුතම වහල් වෙළඳාම මේ සීනි අස්සේ හැංගිලා තියෙනවා. නූතන ධනවාදයේ ආරම්භය සහ අද ලෝකයේ මූණ දෙන ඔය තරබාරුකමේ වසංගතය. මේවට මූලික වෙනවා මේ සීනි කර්මාන්තය. මිනිස්සු ඈත අතීතයේ ඉඳන්ම කෑම පැණි රස කරගන්න පාවිච්චි කළේ මොනවද? මී පැණි, රට ඉඳි වගේ දේවල්. හැබැයි උග්ගහ හොයාගත්තට පස්සේ සීනි හොයාගත්තට පස්සේ හැමදේම වෙනස් වෙනවා.
1: හරි.
0: ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කවදාවත් නරක් වෙන්නේ නැති දෙයක් විදියටයි සීනි සලකන්නේ. මුලින්ම උග්ගහ හොයාගත්තේ නිව්ගිනියාවේ.
1: හරි.
0: එතනින් ඉන්දියාවට ආපු මේ ශාකය ඝන සීනි කැට බවට පත් කරන තාක්ෂණය ඉන්දියානුවන් තමයි හොයාගත්ත කියලා
1: කියන්නේ.
0: සුගර් කියන ඔය වචනේ සක්කර කියන සංස්කෘතික වචනෙල් වෙන්නේ.
1: හරි හරි හරි.
0: සක්කර වට්ටම මතක් කියලා
1: මට. සක්කර වට්ටම.
0: ඒක අපි පස්සේ දවසක කතා කරමු. ඊට පස්සේ අරාබියට සහ යුරෝපයට ගියාම මේ සීනි විශේෂයෙන්ම රජවරු මේකට පිස්සු වැටුණා කියලා
1: කියනවා.
0: කොච්චරද කියනවනම් මේවා පාවිච්චි කරලා ලෙඩ රෝගවලට බේත් හැදුවලු.
1: නෑ.
0: ඒ කියන්නේ බේත් විදිහට පාවිච්චි කරලා
1: තියෙන්නේ.
0: මේ කාලේ සීනි කොච්චර ගණන්ද කියනවනම් 1226 දී එංගලන්තයේ රජතුමා කයිරෝවල ඉන්න වෙළෙන්දෙක්ගෙන් සීනි රාත්තල් 3ක් ඉල්ලල යව්වා. ওই තරම් ලොකු ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් නම් විතරක් මට එවන්න කියලා. කාලයත් එක්ක යුරෝපයට ගොඩක් සීනි ඕන වුණා. ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ මේකට අලුත් විසඳුම් හොයාගත්තා. ඒ තමයි වතු වගාව. ඒ කියන්නේ මහා රටවල් අල්ලගෙන ලොකු රටවල් අල්ලගෙන කැලෑ කපලා මුළු කැලෑ භූමිවලම මොනවද උක් වගා කරන්න පටන් ගත්තා.
1: හරි හරි හරි.
0: එතකොට මේ මහා වතුවල වැඩ කරන්න යුරෝපයට ඕනුනේ නැහැ. ඒ නිසා යාළ කලේ අප්‍රිකාවෙන් බලහත්කාරයෙන් මිනිස්සුන් අල්ලගෙන ඇවිල්ලා මේ වතුවල වහලුන් විදියට වැඩ කරවන්න පටන්
1: ගත්තා.
0: අර නිකන් කරවල වාඩිවල වගේ.
1: ඔව්.
0: අප්‍රිකාවෙන් මිලියන 12.5ක වහලුන් ගෙනාවා. ඒකෙන් භාගයකට භාගයක් ගෙනාවේ මේ උක් වතු වැඩවලට.
1: හා.
0: අලවවන වගේ නෙමෙයිනේ. උක් වවන එක.
1: ඔව්.
0: අමාරුයි භයානකයි.
1: ඔව්.
0: උග්ගස් කපලා දවස් දෙකෙන් මේවා යන්ත්‍රෝපකරණ වලට දාලා යොෂ ගන්න ඕනේ.
1: හරි.
0: මේ අතරවාරි ගොඩක් වහලු මේ යන්ත්‍රවලට අහුවෙලා මැරුණා. පොඩි පට්ටම් ගලා ගියා.
1: අනේ.
0: සමාරුන්ගේ අතපය කැපිලා ගියා. මේවා හරියට වැඩ කරන්නේ නැත්නම් සෙබළු කරන්නේ ඒ අත් කපලා දානවා. ඒ වගේ දඬුවමුත් දුන්නා. සමහරු මේ යොෂ රත් කරද්දි ඇඟට වැටලා මිනිස්සු මැරුණා පිච්චිලා. අපායේ ගිනි කියලා මේ උඳුන් හැඳින්නුවේ. එතකොට වහලුන්ගේ ලේසා දහඩිය මතින් හැදුණු සීනි යුරෝපයට ගොඩක් ලාභයට ආවා. මේ නිසා සාමාන්‍ය මිනිස්සුන්ගේ තේ කෝපි බොන්න ඔය මේ සීනි පාවිච්චි වුණා. එංගලන්තයේ තේ බීම පාවිච්චිය 400 ගුණයකින් වැඩි වුණා කියලා කියනවා. ඔන්න තේරෙනව නේද? ඊට පස්සේ කාර්මික විප්ලවය එනවා. එතනින් පස්සේ මේක සෑහෙන දුර යන කතාවක්. එංගලන්තේ කෑම ඒ තරම්ම රහ නැති නිසාද මන්දා සීනි වලට ලොකු ඉල්ලුමක් තිබුණා කියලා ප්‍රංශය විශ්වාස කරා. ප්‍රංශයටත් වැඩිය එංගලන්ත මිනිස්සු තමයි සීනි කෑ. ඒගොල්ලන්ට ඔය සුගර් ප්‍රශ්න නම් මනම් තිබ්බේ නෑ. හරි. ඊට පස්සේ මේ අතිරික්ත සීනි ටික විකුණ ගන්න මිනිස්සුන්ගේ සීනි වලට ඇබ්බැහි කරපු එක එක කැම්පේන් තිබුණා. හමුදාවට ලෝක යුද්ධ දෙකේදීම සෙබළුන්ගේ කෑම වලට අනිවාර්යෙන් සීනි දැම්මා. උදේට කන ඔය කෝන්ෆ්ලෙක්ස් වගේවා.
1: ඔව්.
0: ඒවට 70%ක් විතර සීනි දැම්මා.
1: හා.
0: සෝඩා සහ බීම කෝලා. හා. බීමජාති ලෝකෙට ආවා. කොච්චර බිව්වත් බඩ පෙරෙන්නේ. සීනි කම්පැනි මේක ළමයින්ගේ ඔළුවට දැම්මා. හරියටම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේ. 1999 වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා තරබාරුකම ගෝලීය වසංගතයක් වෙලා කියලා. දියවැඩියාව හෘද රෝග ලෝකෙ පුරා පැතිරුණා. මේ තරම් ලෙඩ හැදෙද්දි ඇයි මිනිස්සු සීනි වලට බැන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි 50 සහ 60 කියන දශකවලදී සීනි කම්පැනි සල්ලි දීලා විද්‍යාඥින් ලවා බොරු පරීක්ෂණ කරවන්න ගත්තා. එයාලා කිව්ව හැම ලෙඩකටම හේතුව මේදිය කියලා. ඊට පස්සේ කම්පැනි වලින් ලයිට් සහ ලෝ ෆැට් කියලා කෑම ජාති ලෝකෙට ගෙනාවා. ඔය කියන්නේ ලෝ ෆැට් කියලා දැනුත් තින්. හැබැයි මේ වගේ රස ගන්න මේදිය වෙනුවට අඩුවක් නැතුව සීනි දැම්ම කියලා කියන. සීනි කියන්නේ නරක දෙයක් නෙවෙයි. හරි ප්‍රමාණයට කෑවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අත වෙද්දි කඩෙන් ගන්න හැම කෑමකම සෝස් එකක් බීම එකක් නේ ඕන එක සීනි තියෙනවා. ඉතින් මේක නවත්තන්න අපිට කරන්න පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. සිහියෙන් කන්න. කඩෙන් බීම එකක් ගන්නකොට ඒක පිටිපස්සේ බලන්න sugar level එක. නැත්නම් sugar free ද?
1: හැබැයි sugar free කියලා තිබ්බට තියෙන ඇතුළේනේ.
0: ඉතින් ඒ නිසා මේ සීනි කියන්නේ පොඩි කාලේ ඉඳන් අපේ හරිම කැමති රසයක්. පොඩි කාලේ අම්මට හොරෙන් සීනි බෝතලේ නේ හැන්දක් හැන්දක් දෙකක් හොරෙන් කාපු අවස්ථාව අපිට තියෙනවා.
1: බොරුවට දැවිල්ලයි කියලා බත් එහෙම කාලා දැවිල්ලයි කියලා බොරුවට අන්න සීනි ටිකක් කියලා ගන්නවා.
0: ඉතින් පැණි රස කියන එකට අපිට තියෙනවා පොඩි කොහොමත් පොඩි ලොල් කමක් නේ. ඉතින් ඒකට ප්‍රධානම හේතුව පොඩි කාලේ ඉඳන් අපිට මේ සීනි එක්ක තමයි ජීවන රටාවට හොරුවක්
1: තියෙන්නේ.
0: ඒ කාලේ මිනිස්සු තේ එකක් බිව්වේ අල්ල කාලා. අල්ලට සීනි ටිකක් දාලා.
1: හරි හරි.
0: ඒ ටික කාලා. දැන් වගේ සීනි හැඳි දෙක තුන තේකට දාන්නේ නැහැ.
1: දැන් අල්ල පිරෙන්නව දානවා නේද?
0: ඔව්. උදේ 9:00 විනාඩි 6යි වෙලාව. අනේ නැහැ 9:10.

0: නවයයි විනාඩි 21යි වෙලාව. අපේ සීය මේ සින්දුව මේ ඔය මැරෙන්න ආසන්න කාලේ මට මතකයි කාමරේ සද්දර කියනවා. ඔබට මා හිමිනේ. දැන් සීයට ඒ කාලේ මතක් කියලා. ඉතින් මේ වයසට යනකොට අර තරුණ කාලේ දේවල් මතක් වෙනවනේ. දැන් බලන්න අද ලංකාදීප පත්‍රයේ තියෙනවා 77 ආච්චි මිනිපිරියත් එක්ක බූරුව ගහලා.
1: 70 කියද?
0: 77යි.
1: 77යි ආච්චිට. නියමයිද ජීවිතයේ තරුණ කාලෙ විඳිනවා.
0: වයස කියන්නේ ඉලක්කමක් විතරයි මයි පුත්තේ කියලා බූරුව පාරක් ගහන්නේ. ඈ අපේ ආච්චිලා තමයි ගෙවල් වල මේ ඉන්න දැනින් අත එහා පුටුවට මාරු වෙන්න බෑ සමහරින ඇඳේ ඉඳලා. හා මේ ආච්චිලා 77යි බූරුව ගහනවා.
1: අන්න ආච්චිලා.
0: නියම මිනිබිරි.
1: හොඳයි දෙන්න.
0: නියමයි.
1: යසයි.
0: සමහරු ඉන්නවා 77 කියන්නේ ඇත්තටම ඉලක්කමක් විතරයි වයස. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. දැන් අපි සමන්තයයි සමන්තයගේ බිරිඳයි මේ ලාය අහගෙන යනවා.
1: කවුද?
0: අක්කයි අයියයි මගේ යාළුවෝ දෙන්න. ඉතින් සමන්තය අපි කාලේම බූරුව ගෙහුවෙත් නැහැ. දැන් බූරුව ගහන්නේ නැහැ. එහෙම මං කියන්නේ දැන් අපිට වෙලාවක් නැහැනේ.
1: ඒ කියන්නේ වෙලාවක් තිබ්බොත් ගහනවද?
0: මම මේ කියන්නේ අපිට ඇත්තටම වෙලාවක් නැහැ. අපි කොහොමත් ඔය මේ සූදුවට නැහැ.
1: නැහැ.
0: සුරාවෙන් සූදුවෙන් තොරයිනේ
1: අපි. අනේ ඉතින් මොනවට කියනවද?
0: හරි. දැන් බලන්න වයසට ගියාම අපි හිතනවා අපිට සමහර දේවල් කරගන්න බෑ කියලා.
1: ඔව්.
0: ඒකට හේතුව විශේෂයෙන්ම වයසට යනකොට පෙනීම කියන එකට ලොකු බලපෑමක්
1: තියෙනවා.
0: දැන් වයසට ගියාම පෙනීම නැති වෙන කමක් නැහැ කියමුකෝ.
1: ඔව්. තරුණ කාලේ.
0: සමහරු ඉන්නවනේ අවුරුදු 18 පයින්කොට කන්නාඩි දාන්න වෙනවා.
1: ඊට වඩා පොඩි වයසරණුත් දානවා.
0: ඒකට හේතුව අපි විසින් කරනු ලබන නරක විදිහේ නේද?
1: පුරුදු.
0: ඔව් ක්‍රියාකාරකම්. රෑට ගෙදර පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා කියලා හිතමු ඇඳට වෙලා. කාමරේ ලයිට් එක ඕෆ් කරගෙන ඉන්න.
1: ඔව්.
0: ඉතින් ඔන්න ඇහැට හොඳ නැහැ.
1: ඔව්.
0: එහෙම නැත්නම් ෆෝන් එක ගොඩාක් ස්ක්‍රීන් එක ළඟටම ගන්නවා ඇස් දෙක ළඟට.
1: බ්‍රයිට්නස් වැඩි කරලා.
0: ඔව්. ටීවී එක කටේ ඉන්නේ කියලා. කියවල අම්මලෙන් මයි අයින් යා අයින් වල මීටර ලාබලා හරි රයිට්
1: සමහර දෙමෝපියෝ මේ වැරද්ද කරනවානේ අර චොඩ් චූටි බබාලට කවා ගන්න ඕනි වුණාම ලැප් එක හරි ටැබ් එක හරි ෆෝන් එක හරි දෙනවා ඉතින් පොඩි කාලේ ඉඳන් මේ වලට බැහි වෙලා ඇස් දෙක විනාශ කර ගන්නවා පොඩි වයසෙම
0: අපි මතක් කරනවාට ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන ඉතින් සියලුම අක්ෂි සේවාවන් සඳහා අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය අක්ෂි සේවාවක් ඇහැ සම්බන්ධ වර්තින ඕන ප්‍රශ්නයකට මේක රජයේ අනුමත ආයතනයක්. එතකොට එළියෙන් ඔය ප්‍රයිවට් හොස්පිටල්යෙන් කරගන්නකොට ගන්නවට වගේ ගානට වැඩිය 50%ක් විතර අඩුයි.
1: ඔව්.
0: වගකීමෙන් කියන්නේ. මේක තියෙන්නේ රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්.
1: ඔව්.
0: හරි. ෆෝන් නම්බර් එක මතක් කරගන්න මෙන්න මේ හෑන්ඩ් ෆෝන් එකට ගන්න. 0706 478 478. ඇහි සුද ඉවත් කිරීමේ සත්කම්. දියවැඩියා සායනේ.
1: ඔව්.
0: ග්ලූකෝමා සායනේ. ළමා අක්ෂි සායනේ. ඇස් කණ්ණාඩි ගන්න ඕන. දැන් හිතමු ඔයාගේ සාමාන්‍ය මෙච්චරකල් පාවිච්චි කරපු කණ්ණාඩි දෙක දැන් හරියන්නේ
1: නැහැ. මාරු කරන්න වෙනවා.
0: හරි. බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් තියෙනවා. ඒවටත් ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔයාගේ ආයතනයේ ඔයාගේ ස්ටාෆ් එකට ඕනනම් මෙඩිකල් කැම්ප් එකක් කරන්න. ඒ වගේම සුහදශීලී සේවාවක් සපේනෝ සියලු පහසුකම් සහිතව මෙතන විශේෂත්වය වෙන්නේ තව එකක් ඔය ඉන්ෂුරන්ස් එහෙම ක්ලේම් කරගන්න ප්‍රශ්න තියෙනවා නම් බය වෙන්න එපා මේගොල්ලෝ ඒවට අවශ්‍ය කරන විදියට ඒ ලිපි ලේඛන කටයුතුත් කරලා දෙනවා.
1: ඔව්.
0: ඉතින් ඕනම කෙනෙකුට මතක් කරනවා ලෙන්ස් ටෙක් ගැන දැන් ඇහැ පේන්නේ නැත්තම් ඇහැ නරක් වෙලා වගේ නම් අර එහෙමත් තියෙනවා. ඇස් බද්ධ කිරීම පවා මේගොල්ලෝ කරනවා. වෙන තැනක අපි හිතමු රුපියල් ලක්ෂ දෙකක් කියනවා කියලා. මේගොල්ලෝ රුපියල් 90,000 ලක්ෂයට කරනවා. මම නෙමෙයි මේ සරල උදාහරණයක් කිව්වේ.
1: ඔව්.
0: ඒ නිසා ලෙන්ස් ටෙක්
1: කියලා ඒක හඳ කරගන්න.
0: නෑ නෑ පුළුවන්. අපි කිව්වා කියලා කියන්නේ. ලක්කනේ මෙහෙම කිව්වා. මේක ඇත්තද කියලා කතා කරා.
1: ඔව්. ඇත්තද කියලා අහන්න.
0: ඔය ෆෝන් එක ආන්සර් කරන්නේ හෑන්ඩ් ෆෝන් එක ඉෂාර මහත්තයා.
1: ඉතාම
0: සුහදශීලීව කතා කරනවා. ඉතින් වැඩේ කරාට පස්සේ ශල්‍ය කර්මයෙන් පස්සේ වුණා නේද? ඒ අවශ්‍ය කරන උපදෙස් ටික දෙන ඔයාව පරිස්සමින් බලාගන්න.
1: ඔව්. ඒක හොයලා බලන ඔයා හොඳින්ද කියලා.
0: වෙන කවුරුත් ඔහොම කරන්නේ නැහැ. වැඩේ කරාට පස්සේ ගාන කිව්වට පස්සේ අතහැරලා දාන.
1: ඔව්.
0: මේගොල්ලෝ එහෙම නැහැ. අන්න ඒ නිසායි අපි කියන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට කෝල් එකක් දෙන්න. ලෑන් නම්බර් එකත් මතක් කරමු.
1: 0112 785 858.
0: 0112
1: හත්සිය අසූ පහයි අටසිය පනස් අට
0: ලෙස්ටෙක් යාගට එකට කෝල්ල එකත්තිෙන් හරි. එවගේ මතක් කරන්න ඕනේ රටම එකට ජාතික වැඩසටහන, ඒ කියන්නේ මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නේද විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් මේ දවස්වල ඔබ දන්නවා ජනාධිපති කාර්යසාධක බලකායම නැත්තම් මේ රජයේ මූලික වෙලා අරගෙන යන වැඩ කටයුත්ත මේ ක්‍රියාන්විතයට අපි හැමදෙනාම අපේ දායකත්වය දෙන්න ඕනේ. මොකද ඊළඟ පරම්පරාව මේ මතින් මුදවා ගැනීම, එහෙම නැත්තම් මේ වෙලාවෙත් ඔබ මත්ද්‍රව්‍යට විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔබ ගලව ගන්න ඒ අවශ්‍ය කරන දැනුම ලබා දීම, අවබෝධය ලබා දීම, පුනරුත්ථාපනය කරනවා වගේ වැඩක් නෙමේ. ඒ නිසා ඒ අවශ්‍ය කරන කාර්යයන් වලදී ඔයාට පුළුවන් දායකත්වයේ දෙන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බර එකට කෝල් කරන්න.
1: 19:27 තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනේ. ඉතින් අර කිව්වා වගේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඩක් ගාලා කෝල් එකක් දෙන්න. ඉතින් මේ වගේ කීම අපේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විතර ආයතන වලට විතරක් දෙන්නේ නැතුව දෙමව්පිය වශයෙන්, ගුරුවරු වශයෙන්, මිතුරු වශයෙන්, ඒ වගේම මාධ්‍යයක් වශයෙන් අපි හැමෝගෙම යුතුකමක් සහ වගකීමක්. ඉතින් ඒ හින්දා තමයි අපි සැරෙන් සැරේ මතක් කරන්නේ 19:27 කියන නම්බරයකට දන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඔයා බැහැ වෙලා ඉන්නවා නම් ඩක් ගාලා කෝල් එකක් දෙන්න කියලා.
0: ඔයාගේ පෙනුම නැති වෙනවා, මතකේ නැති වෙනවා, ඔයාගෙන් කිසි වටිනාකමක් නැති වෙනවා, ඔයාගේ සමාජ පිළිගැනීම මේ ඔක්කොම ඉවරයි ඔයා ඔය කියන මත්ද්‍රව්‍ය එක්ක තියෙන සම්බන්ධය නේද?
1: නතර කරපු දාට.
0: ඔව් නෑ නෑ නවත්තන්න ඕනි කියලා කියන්නේ.
1: නවත්තන්න ඕනි.
0: නැවතුවේ නැත්තන් ඒ අර ටික වෙන්නේ හානිය.
1: නතර කරන්න ඕනි සම්බන්ධය.
0: ඔයා මොන හරි මට හිතනවා මොකක්ද අර නම්බරේ?
1: 19:27. මං ගැන කියන්නේ.
0: 19:27 කෝල් කළා ඔයා ගැන කියන්නේ. පොඩි මොකක් හරි මේ දවස්වල ඉන්නේ ඔව්.
1: මම එහෙම නෑනේ, මං ගෙදරට වෙලා හරි අහිංසක විදියට ඉන්න ගෑනු ළමෙක්.
0: ඔය උනාට කමන්නේ මේ වැඩේ ඉන්න. මට පේරෙන්නේ යම් පොඩි ට්‍රක් පොඩක් පැනලා යන්නේ නේ. ඉතින් මගේ යුතුයකමක් මගේ යාළුවෙක් උනත් මේ ඔය ඒ වගේ තැනක ඉන්නවා නම් ගලව ගන්න. නේද? මං ඒකයි බැලුවේ ඔයාගේ වාගේ.
1: මාව ගලව ගන්න දෙයනේ.
0: 9:28 වෙලා.
2: ලකාණ්ඩ රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Hadunwadena Rhino Premier Roofing Sheet. Fetis Tresandha Dhatunai Anuhaya Amatana.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊය දවසේ ඔයා ගත්ත ටිකට් වල වාසනාව සංකටික බලන්න සූදානම් වෙන්නේ. අපි බලමු මුලින්ම මහජන සම්පත X අක්ෂරයත් එක්ක ජයංක අංක 1 අංක 5 අංක 1 අංක 4 අංක 1 සහ අංක 3. ඒ වගේම කොවිසද ගතරන් කිව්ව අක්ෂරයත් එක්ක අංක 5 අංක 32 අංක 34 සහ අංක 62. මෙගා පවර් I අක්ෂරයත් එක්ක අංක 21 ප්‍රසාද අංකය. ජයංක අංක 7 අංක 20 අංක 24 සහ අංක 67. ඒ වගේම දරණිදානේ ගතනම් M අක්ෂරයත් එක්ක අංක 4 අංක 13 අංක 40 සහ අංක 77. හදාන ලොතරැය කණේ ලග්නයත් එක්ක අංක 5 අංක 17 අංක 49 සහ අංක 62. අද සම්පත ගතනම් අංක 1 අංක 3 අංක 4 අංක 1 අංක 3 අංක 1 අංක 4 අංක 1 අංක 3 X අක්ෂරයත් එක්ක. ඒ වගේම NLB ජය ලොතරැය Z අක්ෂරයත් එක්ක අංක 5 අංක 7 අංක 0 සහ අංක 6. අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක් ලොතරැය කුම්භ ලග්නයේ 1 අංක 7 අංක 21 සහ අංක 48. උදේ 9යි විනාඩි 34යි.

0: නවයයි විනාඩි 40යි වෙලාව. ඉර කියලා කියන්නේ හැමතිස්සෙම අපිට පුදුම හිතෙන විදිහේ වස්තුවක්නේ. ඒ කියන්නේ අපිට ඒක ගැන ගොඩාක් වෙලාවට හිතන්න ගියොත් හරිම පුදුමාකාර වස්තුවක් තමයි සූර්යය කියලා කියන්නේ. හැම තප්පරයක්ම ස්කන්ධයෙන් ටොන් මිලියන 4ක් අහිමි කරගන්නවලු සූර්යා. ඒ කියන්නේ හැම වසරකම සූර්යාගේ ස්කන්ධයෙන් ටොන් 200ක් විතර අහිමි වෙනවා කියලා කියනවා.
1: හරි.
0: ඇයි මෙහෙම කරගන්නේ? ඒ කියන්නේ මේක කැඩී බිඳියාමක් නෙවෙයි. න්‍යෂ්ටික විලයන ක්‍රියාවලිය හරහා තමයි තමන්ගේ ස්කන්ධේ ඍජුවම ශක්තියක් බවට පරිවර්තනය කරන්න මේ කියන අහිමි කර ගැනීම
1: කරන්නේ.
0: එතකොට හැම තප්පරයකදීම ටොන් මිලියන 4කට වැඩි ප්‍රමාණයක් ආලෝකයේ සහ තාපයේ ලෙස අතුරුදන් වෙනවා කියලා කියනවා. මේ ඔක්කොම කරන්නේ මොකටද? පෘථුවියේ ජීවීයට අවශ්‍ය බලය සපයන්. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලය පුරා අභ්‍යවකාශ ඔය කාලගුණය හැඩගස්වන්න. ඒ අවශ්‍ය කරන දේට හයිය දෙන්න තමයි තමන්ව නැති
1: කරගන්නේ.
0: එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් හිරු තව ටික කාලෙකින් නැති වෙලා යයිනේ කියලා. හිරු එහෙම නැති වෙන්නේ
1: නැහැ.
0: එයා තව ඉදිරි වසර බිලියන ගාණක් හරි يعني නොමරි විනාශ නොවි ඉන්න අවශ්‍ය කරන දැල්වෙන්න අවශ්‍ය කරන තරම් දවැන්ත ඉන්ධන තොගයක් තමන් සතුව තියන් ඉන්නවා කියලා කියනවා. මොකද ඒ කතාව කියලා කාට හරි හිතුණා නම් මේක ටිකක් වෙන නිකන් සංකීර්ණ කතාවක්. නමුත් එයා තමන්ගේ ස්කන්ධය අපිට අවශ්‍ය විදියට ශක්තිය ලබා දෙන්න යෙදෙව්වට යා විනාශ වෙන්නේ නැහැ කියන තැනින් අපි මේ කතාව ඉවර කරමු. සමහරු ඉන්නේ එහෙම හයිය වෙනවා. හැබැයි තමන්ව නැති කරගෙන හයිය වුණත් තමන් අවසානයේ විනාශය කියලා එකක් වෙන්නේ නැහැ. මොකද තමන්ගේ හයිය ඊට වැඩිය වැඩි. නේ තමන් කැපැසිටි එක වැඩි වෙන තව කෙනෙකුට හයිය වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.
1: ඔව්.
0: දැන් ඔයා හිතන්න හිරු එළිය කියන එකේ ශක්තිය කොච්චරද? අපිට මොනවද හිරු එළිය හරහා කරන්න බැරි? හිරු එළියයි නේද? අම්මගේ කිරිවලයි තියෙන බලය ගැන අපි අහලා තිනවා. ඔහොම ලස්සන කියමනක් තියෙනවා. ඒ නිසා මුළු ජීවයේම රඳාපවතින මේ දෙකත් එක්ක ඒ හිරුවෙලිය අපිට හයියක් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් අපේ තියෙන ප්‍රශ්න ගණනාවට විසඳුම් හොයන්න පුළුවන් හිරුවෙලියෙන්. සෝලා පව කියලා එකක් ලෝකෙ කතා කරන්නේ දිනුණු රටවල. අපිත් කතා කරනවා අපි බොහෝ දෙනෙක් මේවත් එක්ක දැන් වෙනස් වෙමින් ඉන්නවා. නමුත් ඔය සෝලා කියන ඒවා තාම ඒවා හිතන්නේවත් නැති අය ඉන්නවා. දැන් ඔයාලා ලොකු වගාවක් කරන කෙනෙක් නම් ඔයාට වෝටර් පම්ප් එක සාමාන්‍ය කරන්ට් එකෙන් වැඩ කරන වෝටර් පම්ප් එක පාවිච්චි කරනකොට ලොකු කරන්ට් බිල් එකක් එනවා.
1: ඔව්.
0: හැබැයි සෝලා වෝටර් පම්ප් එකට ගියහම අන්න ඒ කියන තත්ත්වෙන් මගේ හැරෙන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා ඩීප් ටෙක් හරහා සම්බන්ධ වෙන්න පුළුවන් විදිය සෝලා පද්ධති ගන්නවකට විශේෂම ඩීප් වෝටර් පම්ප් එක. නේ?
1: ඔව්.
0: ඉතින් ඒක ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඉස්සරහට එන්නේ එල්නීනෝ තත්ත්වයක් එක්ක වියලි කාලගුණයක් ඒක එක්ක සම්බන්ධ වෙනවා නම් ඒ කියන්නේ ඒකත් එක්ක ඔයා කොහොමද අනුගත වෙන්නේ අන්න ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න.
1: මෙන්න මේ නම්බරකට තමයි ඔයා කතා කරන්න ඕනේ 077 77 73 74
0: රයිනෝ රූෆින් ගැන කියන්නම්. ඔය වහලේ උණුසුම් සහිත කාලගුණ නේද තත්ත්වයන් එක්ක අපිට ඉස්සරහට ඉතින් අපිට සෑහෙන ප්‍රශ්නවල මුණ දෙන්න වෙයි. ගෙදරට AC එකක් හයි කරගත්තත් නේද?
1: ඔව්.
0: සමාලාර මේකෙන් මිදෙන්න බෑ. ඒ කොමුණත් වඩ පුළුවන් ගෙදර වහලට දාන ඔය සෙවිලි තහඩු. එහෙම නැත්නම් අපි කියන ෂීට් එක.
1: ඔව්.
0: තහඩු නෙමෙයි ෂීට් එක. ඉතින් ෂීට් එක ප්‍රමිතියෙන් යුතු ෂීට් එක පාවිච්චි කරනවා නම් දැන් මේ කියන තත්වයන් සියල්ලට ඔරොත්තු දෙන විදිහට හදපු රයිනෝ රූෆින් ෂීට් එක. මේක රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා එන්නේ. ඉතින් දශක 6කට වැඩි කාලයක් ලංකාවේ අපි විශ්වාස කරන ෂීට් එක තමයි රයිනෝ රූෆින්. ඉතින් මම මේක ගන්න කියලා මතක් කරනකොටම කියන්න ඕනේ මේකේ තියෙනවා මැටි ලේයර් එකක් ෂීට් එකේ යටපැත්තේ, ඒ වගේම උඩ පැත්තේ
1: ජල විකර්ෂක ආලේපයක් තියෙනවා. ඉතින් ඒ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැතුව පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට වතුර රැඳිලා කළු වෙලා දියසවල බැඳලා පරණ පෙනුමක් නැතුව හැමදාම අලුත් විදිහට අලුත් පෙනුම තියාගන්න පුළුවන්. ශක්තියෙන් උසස්, එතකම උසස් තත්ත්වයෙන් නිවස ආරක්ෂා කරගන්න පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට ඔයා අදම මාරු වුණොත්.
0: ඉතින් ළඟම ඉන්න ඒජන්ට් ළඟට යන්න ඔයාට ඕන විදිය කියන්න. මොකද ඔයාට ඔයාගේ වහලේ දැන් අලුත් වැඩියා කරන්න ඕන නම් පරණ වහලේ දැන් ඇතිනේ මෙච්චර කාල පාවිච්චි කරා ඕක දැන් කඩාගෙන වැටෙන්නත් ළඟයි. ඒ වගේම අලුතෙන් ගයක් හදනවා නම් අන්න ඒකටත් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක.

0: උදේ 9:48 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: රීදම් වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වි දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
4: I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වි දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: එන්එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්එල්පි හදහන ඔබත් අදම එන්එල්පි හදහන බලා ගන්න
6: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
7: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
6: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට
7: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
8: hina vevi sindu ahanna FM 93.5 FM 93.7 හැන්දෑවෙ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
3: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya
5: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutaraiya NLP hadahana obath adama NLP hadahada bala ganna.
9: Oyata විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: 9:52 අපේ වෙලාව ඉවරයි. ශාන්ත කාලේ මතක් කරනවා අද ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න. මේ දවස්වල ජාතික ලොතරැයි මණ්ඩලය වතන්නවා රටේ සංවර්ධන කාර්යයට දායක වෙන ගමන් විශාල මෙහෙයක් සිදු කරමින් ඉන්නේ. මොකද මේ හොඳම නිදසුනක් තමයි මේ දවස්වල ක්‍රියාත්මක වෙමින් පවතින ජනාධිපති අරමුදල මගින් දැයි දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආතල් ලබා දෙන මේ ලොතරැයි අලවිචාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපන ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපනයට ආධාර ලබා දීමේ නව වැඩසටහන පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මගින් මේ සඳහා ලබා දෙන දායකත්වය සන්තුහන් කරමින් ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා MDCA පෙරේරා මහත්තයා, එවැගේම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGCS රෝෂන් මහතා ඒ අදාළ මූල්‍ය දායකත්වය පිරිනැමීම පහුගිය දවස්වල සිදු වුණා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමන අධිකාරී ඒ මරිෆ් මහතා ඇතුළු සහකාර සාමන අධිකාරීවරු පවා සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒවත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. ඒ වගේම රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරනවා. මතින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් විෂ මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඔයාටත් තියෙන දායකත්වයක් දෙන්න. ඒ කියන්නේ ඔයා කරන්න ඕනේ සමහරට පුංචි දෙයයි. ඒ කියන්නේ මේ වෙලාවේ මේ ව්‍යාපාරික සම්බන්ධ මේවට ඇබ්බැහි වෙලා ඉන්න අය නේද? ජාවාරම් වල ඉන්න අය, හෙරොයින්, නයිස්, හෂීෂ්, කුෂ්, ඉතින් වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ඔය මත්පැන් කියන දේවල් සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් ඒ සම්බන්ධ යම් කිසි තොරතුරක් වදන්නවා නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
3: 19:24 තමයි කෝල් එකක් දෙන්න ඕනේ. ඉතින් අද ගන්න හොඳ තීරණයක් හින්දා හෙට දවසේ මුළු ජීවිතයක්ම අපිට වෙනස් කරන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගෙන ඒ නම්බරයකට කෝල් එකක් දෙන්න 19:27.
11: ඒ වගේම ඩෝමා මාක්ස්වෙන් ගෲප් එක ගැන මතක් කරනවා. ඉතින් ලංකාවේ සෑහෙන දේවල් කරලා තියෙන ආයතනයක්. ඔයා දන්නව ඩෝමා මැෂින් එක ලංකාවේ දැන් അല്ലെങ്കിൽ നിയോജിത സമാവിന്റെ മേ ഈ കഴിഞ്ഞ ഡോമ സമഗ സ്വയംക്രിയ വികിട്ടി മധ്യസ്ഥാന തീയന നീത് ഈ ആയത്തിന് ഗണനാവത്തീന ഹെമതി ശ്രീക്കും അലുത്തേൻ വ്യവസായിക്ക് വിധിയുടെ ഇത്തരപത്തിന് ഓണമക്കേനും കൂട്ട് മാർക്സ് പെൻ ഗ്രൂപ്പ് സംബന്ധമില്ല വെടക്കരാണ് പുലുവാൻ ബിന്ദുവായി എക്കായക്കായ ഹത്തായി ഹയസ്യ ഹത്തനമേ പാൻസ്യ ഹത്തനമേ തമ നമ്പറുക്ക് ബിന്ദു എക്കായക്കായ ഹത്തായി ഹയസ്യ ഹത്തനമയായി പാൻസ്യ ഹത്തനാവേ സ്റ്റാഫ് എക്കത്തേക്ക് സംബന്ധം പുലുവാൻ തവക്രമയാക്തീനോ ഇക്കട്ട് വാക്ക് സി വി എക്കാക്കിയ വരണോണി മേ നമ്പറുകട്ട്
12: ബിന്ദുവായി ഹത്സ്യ ഹറ്റഹത്തായി ഹത്സ്യ ഹറ്റായി നവസ്യ നവയക്കിന് നമ്പകട്ട് തമായി സി വിക്കാൻ വന്നോനെ ബിന്ദുവായി ഹത്സ്യ ഹറ്റഹത്തായി ഹത്സ്യ ഹറ്റായി നവസ്യ നവയ അസ്രം കറുവാൻ്റെ പുഹനൂർ യാന്ത്രക്രിയാ കറുവാൻ്റെ അബാർത്ത് തീയനോ അവരുത് ദഹാറ്റ വെടിക്കനെറ്റ്ന ഓലവസൽട്ട് പേനീന്തല തീയനോന ടഗ്ഗാൽ അപ്ലൈ കറാന പുലോം ഹൊന്ന് വെട്ടു പഗ്ഗാന പുലോം ഹൊന്ന് സ്റ്റാഫ് കക്കേക്ക് വെട കറാന പുലോം
11: ഏ മാർക്സ് പെൻ ഗണ മത ക്രയോഗ്യം പല്ലത്ത് നിഷ്പാദന ആദത് ഗിതരയാണ് കൊട്ട് അവസര യോഗട്ടി കക്കി മറങ്ങാനോണ ഐസ്ക്രീം ആക്കാനോണം പെല്ലോത്ത് കീരൻ നവിങ് ലങ്കാവ് അപ്പേ അഭിമാനത്തേക്ക് പെല്ലോത്ത് നിഷ്പാദം ഹായ് ഹമ്പേ ഹെട്ടൗ ദേഹത്തട്ട് ഇങ്ങന്നാ
12: എത്ര പരിശ്രമിങ് സത്യങ്ങിന്നാ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වී කිටි නියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
5: සුභ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0871711711
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
8: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
9: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
10: වෙලාව පෙරවරු 10යි.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝ සම් ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩවිතාරණ.
1: දැන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා නොකරන ලෙස දේවරහා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. ඒම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 60 දක්වා ඉහළ යාමේ අවධානම පැවතීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කංකසන්තුරේ මන්නාර මහරා හලාවත දක්වා සහ ගාල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය 5 කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශද රළුවීම හේතුවෙන් දේවරහා නාවික කටයුතුවල යෙදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ දේවරසා නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසු විය යුතු බවද සඳහන් කරමින්. ඩොල්ෆින් සුලිකුණාටුව හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙනවා. මෙම වසරේදී චීනයට බලපෑ ප්‍රබලතම නිවර්තන සුලිකුණාටුව ලෙසයි ඩොල්ෆින් සුලිකුණාටුව සැලකෙන්නේ. ඒ චීනයට ඇතුළු වූයේ සෙන්චියන් පළාතේ යුහාන් වෙරළ ප්‍රදේශයෙන්. කුණාටුව ගොඩබිමට පැමිණෙන අවස්ථාවේ උපරිම සුළං වේගය 5 කිලෝමීටර 151ක් පමණ වූ බවයි චීන කාලගුණ බලධාරීන් පවසන්නේ.

0: කොනාටුවේ බලපෑම හේතුවෙන් ෂැන්හයි ඇතුළු ගුවන් ගමන් සහ වරාය මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා. ගුවන් ගමන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: සුබ දැසනක් උදේ 10 විනාඩි 4යි.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා.
2: සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්.
3: මෙගා පවර්.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Duck Hunter Heartbeat.
2: සබෝදසනත් උදේ 10 විනාඩි 13යි වෙලාව. ඔය අම්මව හැගෙන ඉන්න. මම හැගෙන ඉන්නකොට පොඩක් පාළු හිතුණා නේද? පහුගිය දවස් දෙකේ මම හිටියේ නැහැ කියලා. ඒකනේ ඉතින් ඔය මේ වගේ මැසේජස් ගොඩාක් මට එවලා තියෙන්නේ. මං ආපු ගමන් නේද? ඉතින් පාළු වුණාට කමක් නැහැ. මං අද උදෙන්ම ඇවිල්ලා ඉන්නවා. අද අගෝස්තු මාසේ 10 වෙනිදා නේද? අගෝස්තු මාසේ 10 වෙනිදා ඔයාට පුළුවන් හાર્ට්බීට් අහගෙන ඉන්න ගමන් ලස්සන සින්දු ගොඩාක් ගහන්න. මාත් එක්ක දවල් එක වෙනකන් මම ඉන්නවා මේ පැත්තේ. ඔයා කැමතිද? මං මෙහෙම ඇහුවා. දැන් ඉර තීරණේ අපේ අහසෙ එක හරි ලස්සනට අපිට එළිය දෙනවා. හැබැයි ඉරක් දැවි දැවි තමයි අපිට එළිය දෙන්නේ නේද? අපි හිතනවානේ දවල් වරුවේ හරියට එළිය දෙනවා. මේ ඉරට නම් කිසිදින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉරත් දැවි දැවි තමයි අපිට මේ තරම් ලොකු එළියක් දවල් කාලේ අපිට දෙන්නේ. ජීවිතේත් ඒ වගේනේ. සමහරක් වෙලාවට අපි වැරදි කරා යනකොට ලොකු ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. ඉතින් මොන වගේ ජීවිතේට අපි හිතන්නේ දේවල් වලට අපිට මුහුණ දෙන්න සමහරක් විට සිද්ධ වෙනවනේ. ඉතින් අපිට පුළුවන් නම් දැවි දැවි පිච්චි පිච්චි හරිය හැමදේටම උත්තර ටික හොයාගන්න, ඒවට මුහුණ දෙන්න. ඔයාටත් පුළුවන් දවසක ඉරක් දැවෙනවා වගේ ඒ විදිහට දැවිලා ඉර බැබලනවා වගේ රටක් ලෝකයක් සමාජයක් ඉදිරියේ අර ප්‍රශ්න ටික දරාගෙන ඉවසගෙන ඒකට කාලයට ඉඩ දීලා හරියට මුහුණ දුන්නත් ඔයාට ඉර බැබලනවා වගේ දවසක රටක් ලෝකයක් සමාජයක් ඉදිරියේ බැබලෙන්න. ඉන්දියාවේ හිටපු ජනාධිපතිතුමෙක් තමයි අබ්දුල් කලාම්. එතුමා තමයි දවසක මේ වගේ කතාවක් කියන්නේ. ඉතින් ඉරක් බැබලෙන්නේ ඒ දැවි දැවි ඉඳලානේ. දිවාරත් පුළුවන් ඔයා කොච්චර දැවුනත් ඉරක් බැබලෙනවා වගේ හරි ලස්සනට බැබලෙන්න. ඉතින් අද A-levels පටන් ගත්තනේ. ඉතින් අද ගොඩාක් ප්‍රශ්න ගොඩක් නැදේ සමහර අය. ඉතින් පාඩම් කරන්නේ නැති ජීවිතේ අලුත් ඉලක්ක බලාපොරොත්තුත් එක්ක වැඩ ටික කරන්නේ නැති. ඉතින් මේ හැමදේම අද මුහුණ දෙන්න තියෙන වෙලාවනේ. අද A-levels පටන් ගන්නවා. ඉතින් හැමෝටම අපි හાર્ට්බීට් පටන් ගන්නකොට පුංචි විශ්වයකක් එකතු කරනවානේ. ඒ හැමෝගෙම තියෙන උසස් අධ්‍යාපන සිහින, ඒ වගේම විශ්වවිද්‍යාල සිහින, මේ හැමදේම ওই විදිහටම හැබෑ වෙන්න කියලා. ඒකත් එක්ක ඔයාට මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ගමන් ඔයාට ලස්සන සින්දු ගොඩක් අහන්න පුළුවන්. FM 93.5 93.7. එවිතරක් නෙමෙයි ඔයා කැමති කෙනෙක් මේ සින්දුවට එකතු කරගන්නත් පුළුවන්. 0703939537 මේ කියන ෆෝන් නම්බරයකට මැසේජ් එකක් එවන්න. මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්න ශිහාන් මෙහිරංගගේ. ඒ සින්දුව හල ඇවිල්ලා අපි කතා කරපු. උදේ 10යි විනාඩි 15යි.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පරු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී
3: ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

0: සුබ දසනක් උදේ 10යි විනාඩි 30යි.
1: වෙලාව

Mevlam ya kohedinim. Ofisteki ed. Ofisteki ne adam gittin ya re. Nimar uda vasıla tipunu verde gıda tipin gıda gahila. Verde gıda kırna gımang ve nonu mevlam ya ayni. Hemen edo. Hemen attan o agem business seka kırna kenek nang. Velavak balat natu mahan sivene kenek ve nonu. Arı kata vakti yeni. Mahan sivene nonu kali hansi unut. Hansi vende onu kali mahan sivene nonu kela. දින් වයසරේ යන්න කලින් වැඩ ටික කරගන්න නේ තරුණ කාලෙම. ඒ කතාව ඉතින් නිකම්ම නිකන් කතාවක් නෙමෙයිනේ. පොඩක් ඉතින් හිතලා බලන්න. ඒ කතාව පොඩක් මට මතක් වුණා එක කෙනෙක් නිසා. කමක් නෑ ඉතින් වැඩ ටික කරගෙන ඉන්න ඔය විදිහටම සතුටි. ඔයා වැඩ ටික කරගෙන ඉන්නකොට වාඩ ලස්සම සින්දු ගොඩාක් ගහන්න පුළුවන් මගේ. ලස්සන සින්දු හොන්න නම් FM 93.5 93.7 ගාතෝ මාව හකෙන ඉන්න බලුවන්. තමල් එක වෙනකන් හાર્ට් බීට් එක. හાર્ට් එක බීට් වෙන හાર્ට් බීට් හගෙන ඉන්නකොට මේ වෙලාවේ කවුද මාව හගෙන ඉන්නේ කියලා බලන්න යන තමයි මේ හදන්නේ. හයි ඔකේ සබෝ දැසනක් වේවා කියලා තේරුවා. අපි දැරණි ගලින් තමයි මාලි බොඩින් තමයි මැසේජ් එකක් ඇවිල්ලා දෙන්නේ. චිරන්දේ මං හිතන්නේ මෙනම මට කලින් ඇහිලා නැහැ. එහෙම නේද? මං හරිනේ? අම්මා චන්ද්‍රාණි නම් වෙලාවේ තාත්තා ජගත් එකතු කරගන්න කියලා දිනවා. අයියා චේතන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා තේරුවා. ආපඩකින් කවුද වෙයි? ගලබිටි ගමින් ආදරණීය සමන්තික ගුරුතුමිය එකතු කරගන්න කියලා දිනවා. නක්කා විටින් ආදරණීය දීපානි ගුරුතුමියත් එකතු කරගෙන රෝසඹල කවුද මමද? වැඩසටහන කරන වැඩසටහන හරිම ලස්සනට කරනවා බොහොම ස්තුතියි. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා. ඉතින් ආව හරිම ආදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට. හෙලෝ යෂ්මනික කියලා දිනවා. ඉතින් කොහොමද ඔයාට දිනෙනි? Very good morning. පරිස්සමින් ඉන්නවා නේද කියලා අහලා තියෙනවා. මම ගොඩාක් පරිස්සමින් ඉන්නවානේ. ඔයා පරිස්සමට ඉන්නවා නේද? දිලිනි ඔව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඔය විදිහටම මාව අහගෙන ඉන්න. Good morning. අගෝස්තු 10 උදේ 10 AM වෙනකොටම දින දෙකක් නිවාඩු අරගෙන අපි මො මොන ගෙහෙන්න ඇවිල්ලා ඉන්නව මැනික කියලා තියෙනවා. ලක්කන හගෙන ඉන්නව නේද මේ තරම් ආදරේ? ආදරණීයන් එක්ක ඉන්නවා කියලා තිනු. ඉතින් බොහොම ස්තුතියි. බොයි බිඩ සුමනා තමයි මට මැසේජ් එක දාලා තිනේ. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් ගොඩක් ආදරේ ඔය විදිහටම මාව අහගෙන ඉන්න. වැඩ කරන ගමන් ඔයා කොහේ හිටියත් ඔයාට මාව අහගෙන ඉන්න පුළුවන්. ඔයා ලංකාවේ නෙමෙයි ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාව මම මගහරින්නේ නෑනි. ඉතින් ඔයා ලක්කනට ආදරේ වගේම ඉතින් අපිත් ඔයා ගැන හිතනවනේ. ඒක නිසාම තමයි මේ වෙලාවේ මම යන්න හිතුවේ කොහෙටද? මම යන්න හදන්නේ බහරෙන් වලට. බහරෙන් වලින් මේ වෙලාවේ මම සද්දට මහගෙන ඉන්නවා කියලා තිරුවා. චන්දන කේ හන්නදී ඔබ එකතු කරගන්න හරි මාදරි. ජපන් වලින් දිල්කි කේ දිල්සි කේ හන්නදී අහගෙන ඉන්නවා. ඒ වගේම තංගල්ලෙන් චන්සි කේ හන්නදී අහගෙන ඉන්නවා. ජෝන් පුතත් ඉන්නෝ මේ වෙලාවේ. ආදරණීය බිරිඳ ශාමා එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ආදරණීය ලක්කන කියලා තිනු. ඉතින් බොහොම ස්තුතියි මෙතරම් ආදරේ දෙනවට. ආදරෙන් අපි ළඟින් ඉන්නවට. ආදරෙන් ළඟින් ඉන්නකොට මම ආදරණීය දෙයක් කියනවද? රසට කැන්න බොන්න කැමති කෙනෙක් ක්‍රියාශීල නිෂ්පාදනයක් කරනකොට විශ්වාසවන්ත හොඳම දේ තමයි පැල්වත්ත නිෂ්පාදන. ඔය පැල්වත්ත නිෂ්පාදනයක් ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න අමතක කරන්න එපා. හේතුව තමයි දැන් ගොඩක් වෙලාවට එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ රැඳලා ඉන්න ලේසි නැහනේ. ඔය ෆේක් දේවල් අපි රැවටෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන්. 100%ක්ම ස්වභාවික නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒක නිසාම ඔයාට මෙතරම්ම විශ්වාසයෙන් අපි කියන්නේ. ඔය බය නැතුව ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට පැල්වත්ත නිෂ්පාදනයක්ම මිලදී ගන්නවා. උදේ 10 විනාඩි 35.

0: ලබන කෝටි අතේ එල්.එල්.බී. ධනල දහනය නොකරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: උදේ 10:40
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

උදේ 10 විනාඩි 44 වෙලා වයිතිං වාගේ මගේ පළවෙනි පැය මේ විදිහට පටන් ගන්න තියෙන හાર્ට් බීට් එකේ. ඉතින් වෙලාව හරි ඉක්මනට ගෙවිලා යනවනේ නේ. ලංකාවේ ඉතින් හිටිය ඇති වගේ හිතුණා නම් පොඩක් ටුවර් එකක් එහෙම යන්න පුළුවන් නේ. ලෝකේ තියෙන ලස්සන බලන්න, ලෝකෙ පුරාම තියෙන දේවල් බලන්න. ඉතින් අපිට පුළුවන් යා ලස්සන ටුවර් එකක් ගිහින් එන්න. එක මැසේජ් එකක් කියවලා දිනවා කෙනෙක්. ඔව් ටුවර් එකක් ගිහිල්ලා දිනනවා හරිද? වයිෆ් එකේ යගේ හස්බන්ඩ් තමයි මේලා ටුවර් එකක් ගිහිල්ලා තියෙන්නේ. ඩුබායි වලට ඉතින් ෂොපින් කරලා ඉන්නේ ලස්සන වලල එන්න මේ හැමදේටම. ඉතින් කොහොම හරි මෙයා මට කියනවා එදිනට විශ් කරන්නලු මේ හොඳට ටුවර් එක ඉතින් ලස්සනට ගිහිල්ලා සතුටින් ගිහිල්ලා ආපහු පරිස්සමට ලංකාවට එන්න පුළුවන් වෙන්න කියලා ඒ මැසේජ් එක කිව්ව නැත්නම් එයා මාව හොයාගෙන ඉනවා කියලා දෙනවා වීම් එකට. දැන් මාන ප්‍රශ්නය තමයි වෙන්නේ යන්නේ. ඒක නිසා මම ඔන්න කලින්ම යාට සුබපත් දෙනවා පරිස්සමට ගිහිල්ලා ටුවර් එක ගිහිල්ලා එන්න කියලා. ගිහිල්ලා එනකොට අපේ චොක්ලට් එහෙම අරගෙන නම් අමතක කරන්න එපා. ඉතින් මේ ඔන්න යාට ප්‍රීෂ් එක අපි එකතු කරා. මඩපත් ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනා තම්බරා නිෂානි චේතන පුංචි පුතා තේජ අවෝඩ් එකතු කරගන්න කියලා. ඒ වගේම භාග්‍ය අවිෂ්කයිනෝ මේ වෙලාවේ මම අහගෙන සේරුව වෙන කේඩි සම්ර සිංහවත් එකතු කරගන්න කියලා තිනවා ඊළඟ ලස්සන සින්දුවට. ගුඩ් මෝර්නින් කියලා තිනවා ගිනිගත් තින තපල් කාර්යාලයේ මේ වෙලාවේ සද්දෙට ලක්ෂණ දාලා තිනවා. සද්දෙට ලක්ෂණ දාලා තින ගමන් වැඩ ගොඩක් කරන ගමන් තමයි එහෙම නේද? දෙවුන් ටික හරි විදිහට හරි කෙනාට වාර දෙන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න බලවත් නේද? මේ වෙලාවේ වැඩ ටික හරියට කරන කෙනෙක් ඉන්නු හරියට කරන කෙනෙක් නෙමෙයි හැමෝම ඉන්නවා. උඩදෙනිය මහත්මයා ඉන්නවා, ඒ වගේම චාන්දනී මිස් ඉන්නවා, රිෆ්කා මිස් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සංගීතා ඉන්නවා, ලස්සන නමක් තියෙන සංගීතා යාට. එහෙම නේද? ඔයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ගහන්න. මංජුල හේමන්ත තමයි ගිනිගත්තේ ඉඳලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් ගහන්න. වැඩ කරන තැනක වුණත් ඔයා මේ වෙලාවේ කොහේ හරි ගමනක් යන ගමන් වුණත් ඔයාට මම අහගෙන ඉන්න පුළුවන් හાર્ට් බීට් එකෙන් FM 93.5 93.7 සද්දෙම ලක්කඩ අහගෙන ඉන්න. ඔයාලට කියලා තියෙනවා සරච්චන් ඩයිස් ඔබේ මැසේජ් එක දාලා තියෙන රයික වින්දලා ඔයාව එකතු කරගෙන කඩයක් කරන්න කෙනෙන්නේ. කඩේ සද්දල ලක්ෂණ දාලා තියන්න ඔයාට මහන්සිය පහළව නැති වෙන්න වැඩ කරන ගම ඔයාලට සද්දල ලක්ෂණ අහගෙන ඉන්න පුළුවන්. මේ වගේ ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න ඔයා කැමති සින්දුවකට. ඉතින් ලස්සන සින්දු ගොඩාක් ක්ලාස් එක ගන්න ඉඳලා තියෙනවා. රෝනිය සංජීව ඔයාවත් එකතු කරගන්න ඕනේ ඊළඟ ලස්සන සින්දුවට. යන කලින් මට හිතුණ ඔයාගේ වාසනාව කොහොමද කියලා බලන්න. ඔයාගේ වාසනාව ඔයාළඟ රුපියල් 40ක්. ඔයා ළඟම තමයි රියන්නේ. ඔයාට කෝටිපති, විසිලක්ෂපති කියෙම නැත්තම් සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන්. ඔයා ධන නිධානයේ ලොතරැයි පත්‍රය මිලදී අරගත්තොත්. ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ඔයා ගන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයාට අරගෙන එන ධන නිධානයේ ලොතරැයි පත්‍රය. ධන නිධානයේ ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ වාසනාව ඒ ඉලක්කම අතරතුර තියන්න පුළුවන්. ඉතින් ඔයා ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගිහින් ඉතින් ඔයා ඉල්ලන ඕනේ ධන නිධානයේ ලොතරැයි පත්‍රය මට දෙන්න කියලා විතරයි. අරගෙන බලන්න ඔයාගේ ජීවිතයේ වාසනාව අනිවාර්යෙන් තියෙනවා. එංගලත් මතක් කරන ගමන් ඔයාලට මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදන ගැන. පැල්වත්ත නිෂ්පාදන ගැන කියනකොට ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් ගැන කියනකොටම ඔයාලට මතක් වෙන්නේ පැල්වත්ත නිෂ්පාදනම තමයිනේ. පැල්වත්ත නිෂ්පාදන ආයතනය වකිරි ගොබින් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ කටයුතු කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ගම රටේ ආර්ථිකයේ රටේ සල්ලි ටික රටේ ඉතුරු කරගන්නවට පුළුවන්. පැල්වත්ත කිරිපිටි ටිකක්, පැල්වත්ත යෝගට් එකක්, පැල්වත්ත අයිස්ක්‍රීම් එකක්, පැල්වත්ත බටර් එකක්. මේ ඕන දෙයක් ඔයාලා මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න මතක කරන්න එපා. ඒ මතක කිරීමත් එක්ක මට හිතෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්න ඕනේ ඔයාට කියලා. ඉතින් මේක නිසා මම හින්දි සින්දුවක් ලෑස්ටික් කරගෙන ඉන්නවා. දිල්වාලේ සින්දුව අපේ සින්දුව අහලා වෙලා කතා කරමු. උදේ 10 විනාඩි 49 යි.

0: மெய்பே மொழி மத கிரீம சுரேக்கு முமாக
1: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
0: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හන්හඬ බලා ගන්න.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
2: උදේ 10 විනාඩි 55 කියන්නේ අපිට 11 පැයට යන ළඟයි. අපි අය හම්බ වෙන්නේ 11 නිවුස් එකකින් පස්සේ ඔය විදියටම ඉන්න මේ සිංදු හනගමක්.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එකලහය වෙනාඩි 4යි.

ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මාරම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්

0: අද රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: වෙලාව කොහොම ඉක්මනට ගියත්

සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙන්නම ප්‍රවෘත්තිය නැවතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යව සම්මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාගර කාර්යව සම්මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළවයි එතුම අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සාගර කාර්යව සම්මහතා තිබුණේ. සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම කාර්යාංශය මගින් මේ පිළිබඳ වැඩිදුරතුරු අපගේ ප්‍රධාන

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ඇයෝ මේ විදිහට පටන් ගන්නකොට ඉතින් ලස්සන සින්දු ටිකක් වට හඳ පුළුවන් අහගෙන ඉන්නකොට මට මතක් කරන් හිතන මුලින්ම ඔයාට අපේ දෙයක් ගැන අපේ නිෂ්පාදනයක් ගැන එතුමයි පැල්වත්ව නිෂ්පාදන අපේම දෙයක්. ඉතින් ඔයාට බය නැතුව මෙතන දී ගන්න පුළුවන් නැවුම් කිරි වලින් පටන් අරගෙන දියර කිරි ඒ විතරක් නෙමෙයි ඔයාට බටර් මුදෝප කිරි යෝගට් රසම රස අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ඔයාට මෙතන දී ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමතිම දේවල් කැමතිම රසයකින් හොඳ කිරි රසයකින් මිලදී ගන්නකොට මිලදී ගන්නවා නමක් බලනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි ඔය ළඟම තියෙන කඩේට ගිහිලා ඉල්ලන්න ඕනි පැල්වත්ත නිෂ්පාදන කියලා නමින්ම විතරයි. ඒකනතර මතක් කරන ගමන් මට හිතුණා යන්න කොහෙදද මම අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න යන්න. මේ වෙලාවේ දුබායි පැත්තට තමයි මම යන්න හදන්නේ. දුබායි වලින් මම

මාව හගෙන ඉන්නවා සත්තටම දුව චෙනාය ඒ වගේම වයිෆ් නිබේෂවත් එකතු කරගන්න කියලා තන ඊළඟ ලස්සන සින්දුවට අහන ගමන් ලක්කන අහන ගමන් වැඩ කරන ගමන් තමයි ඉන්නේ කිව්. ඉතින් හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට ඔක්කොම මැසේජ් එකක් කියන කියලා කෙනෙක් දාලා දෙන ඉතින් සමහරකට අපිට ආයතනවල නම් සහ වැඩ කරන තැන්වල නම් කියන්න බෑ. ඒක පොඩ්ඩක් තීරුම් ගන්න පුළුවන් නේද? ඉතින් ඒක නිසා තමයි අපි ආයතනේ හෝ වැඩ කරන තැන නම කියන්නේ නැතුව ඔයා ගැන විතර කියන්නේ. ඉතින් අපිට ඕනේ ඔයා විතරයි ඉතින් ඔයාට පුළුවන් ලස්සන සින්දු අහන්න. FM 93.5 සින්දු අහන ගමන් ඔයාට කැමති සින්දුවක් තියෙනවා නම් ඒ සින්දුවට කට්ටියව එකතු කරගන්න පුළුවන්. එහෙම නේද? එහෙම හොඳයිනේ. ඉතින් අපි හැම වැඩ ටික කරගෙන යමු. ජය මාමා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සත්‍යෙටම ලක්කන දුව වෙනද වගේ මාව පිටාව අහගෙන ඉන්නවා හරි මාතරින්. ඉතින් බොහොම ස්තුතියි. දොලේ කඩේ මේ වෙලාවේ සින්දුවකට එකතු කරගන්න කියලා දෙන ඔබල් බොස් ඒ වගේම පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් දිස්නා මිස් ජගත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න. ජයම ඉතින් ඔය වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට ලකන රේඩියෝ ITN සුබදාසන කියලා තියෙන ඉතින් ඔයාලා සුබම සුබදාසන හාට් බීට් සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. හලෝ මත පැට්‍රික් ඔව එකතු කරගන්න ඊළඟ ලස්සන සින්දුවට ඇන්ඩ් සහන් රශ්මි ශානල් ඒ වගේම රශ්මි දුව ඉන්නවා මේ වෙලාවේ ලිලි මොනිස්ට දුවත් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන්න දවල් එක වෙනකන් පුළුවන් ඔයා කැමති සින්දුවක් අහන්න. එහෙම නැත්නම් අපි දෙන සින්දුවකට ඔයා කැමති අයව එකතු කරගන්න පුළුවන් මේ ඕන දෙයක් පුළුවන් ඉතින් ෂෙමෝ නෝවත් එකතු කරගන්නම් නේද? හයි හයි ඔකේ ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. මැසේජ් එකක් දාන්න බැරුව නැති ඊය පෙරේද කමක් නේ. අද හරි ආවනි නේද? ඔයාව එකතු කරගන්නම්. ඊළඟ ලස්සන සින්දුවට අපි අමුද බලන්න ලස්සන සින්දුවක් ගහන උදේ 11:23 වෙලාව සජිත ඇන්තනි කියන ලස්සන සින්දුවක් මම ලැස්ති කරන් ඉන්නේ. මිහිරාව ආවද? අපි හල බලමු.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ඔබ මොටර්සයිකල් එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
0: එකලයි
1: විනාඩි 31.

0: Lakhana Radio ITN
1: හැම කාලෙම ට්‍රෙන්ඩින් මසින්දු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Hot.

හාට් බීට් අහගෙන ඉන්න ගමන් මට හිතුණා ඔයාට දෙයක් මතක් කරන්න ඕනි කියලා. සින්දු විතරක් විතරක් මහලා හරියන්නේ. දැන් ඔයාගේ ගෙදර ඉන්නවා නම් වයසක කෙනෙක්, එහෙම නැත්නම් ඔයාගේ අම්මා, එහෙම නැත්නම් තාත්තා වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට මොනවා හරි ඇස ගැන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඇසේ සුද ඇවිල්ලා තියෙන පුළුවන්. මේ වගේ දේවල් එක්ක සමහරක් විට පොතක් බලා ගන්න, පොත් කියවන්න, කණ්ණාඩියක් දාන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඇසේ සුද ඉවත් කරන්න වෙනවා. මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් පොඩක් සද්ද වැඩි කරගෙන අහගන්න. ඔයාගේ මොන හරි යක්ෂ සේවුවන් සඳහා ඔයාට හොඳම උපකරණත් එක්ක හොඳම පහසුකම් එක්ක දෙන එකම තැනක් තියෙනවා. ඒ තමයි ලේස්ටික් අයිකියා හොස්පිටල් එක. ඔයාට ඇසගන් ප්‍රශ්නයක් තියෙනකොට ඇසේ සුදු ඉවත් කරගන්න සැත්කම් කරන්න. ඒ විතරක් නෙමෙයි දියවැඩිය සායනය, ග්ලූකෝමස් සායනය, ළමා අක්ෂි සායනය විතරක් නෙවෙයි ඇස් කණ්ණාඩි සේවාවක් ලබා ගන්න පුළුවන්. දැන් ඇස් කණ්ණාඩි අපි ගන්න යනකොට සමහරක් විට ඩොක්ටර්ව චැනල් කරාට පස්සේ ඔයාට කියන්න පුළුවන් ඩොක්ටර්ට වෙනම ගාණක් ගෙවන්න. ඉතින් මෙතනදී ඔයාට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොක්ටර්ගෙන් ඔයාගේ නොමිලේ ඇස ගැන පරීක්ෂා කරගෙන ඒ අවශ්‍ය පහසුකම් ටික නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇස් කණ්ණාඩි ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිර රෝගී අංශයක් තියෙනවා. එන්න ඔයාට ඇස ගැන ප්‍රශ්නයක් තියෙනකොට ඒක විසඳ ගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ. ඔයාට මම ෆෝන් නම්බර් එකක් මතක් කරන්නම්. 0775647478 0775647478. එහෙම නැත්නම් ලෑන්ඩ් ලයින් එක තියෙනවා 0112 78 58 58 0112 78 58 58. මේකේ ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් ඔයාට විස්තර දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් නම්බර 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. නම්බර 74 න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. මේ කියන ලිපිනයට යන්න පුළුවන්. ඉතින් කෝල් එකක් දීලා අදාළ තැනට යන්න පුළුවන්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගාවට. ඇසගෙන ප්‍රශ්නයක් තියෙනකොට බය නැතුව යන්න හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියන්නේ. ඒකෙනත් මතක් කරන්න ගමන් අපි බලන්න මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. දිග මැසේජ් එකක් එවලා දින ඔයාට වට්ස්ඇප් එක පැත්තෙන් මැසේජස් එවන්න පුළුවන්. එහෙම නැත්නම් නෝමල් මැසේජස් එවන්න පුළුවන් ඔයාට ඔයා කැමති කෙනෙක් එකතු කරගන්න. එහෙම නැත්නම් ඔයාට කැමති කෙනෙක්ව එකතු කරගන්නත් පුළුවන්. හෙලෝ, ගුඩ් මෝර්නින් කියලා දෙනවා යාෂාගේ ප්‍රෝග්‍රෑම් එක සුපිරියක් වහගේ වොයිස් එක ගිරවියක් වරාදයි කියලා දෙනවා. ඉස්කෝල නිවාඩු කාලේ පාඩුවේ ඕලක් අදාගෙන ඉන්නවා කියලා දිනවා. එයාගේ අම්මව එකතු කරගන්න, තාත්තා එවගේම නංගි තත්සරණ එකතු කරගන්න කියලා තිනවා. ආකාශා, සහස්නා එවගේම රසාංජලි, දෙලිනි, කවීෂා නංගි ඉන්නවා මේ වෙලාවේ. කාවින්ද නංගි එකතු කරගන්න කියලා තිනවා. සමුදෝ තීක්ෂණ අක්කේ ලක්කනාල හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ආට ආගේ වෙලාව වෙන් කරගෙන මේ වගේ දිග මැසේජ් එකක් කියවුවට. ඕකේ, අපි යමු දරණීගලින් 99 විදියට මට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවර එකතු කරගන්න හිරුණි ජය ලෙනි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ වැලිවේරිය ඉඳගෙන. හස්බන්ඩ් වන්ද එකතු කරගන්න කියලා තියෙන ඊළඟ ලස්සන සින්දුවට ආදරෙන් මටත් දෙනවද ලස්සන සින්දුවක් කියලා අහලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ඔයාට ලස්සන සින්දුවක් මම දෙන්නම්. හාට් බීට් අපි තහගෙන ඉන්නේ යෂ් ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් ආද වසන්තා කුමාරියව එකතු කරගන්න ගම්බල ඉඳලා මාව අහගෙන ඉන්නව නේද? මම හිතනවා මේ වෙලාවේ සද්ද වැඩි කරගෙන වැඩ කරන ගමන් අගේ පාළුව මහන්සිය යන්න මේ හැපදේමත් එකතු කරගෙන ඔයා ලස්සන සින්දුවක් අහනවා කියලා. තෙරුවන් සරණයි, කවුද මේ? සුරංගනාවි මගේ සඳක් වෙලා අපායලා ආවදි කියලා හල දිනවා. ඕවනි මන් දවස් දෙකකට පස්සේ ආවනි. හද විදේ තියෙන ආදරේ තරම් එහෙනම් වින්නේ නුඹේ ආදරේ සින්දුව දෙනවද කියලා හල දිනවා. ශෂිකානි සස්සලාගේ රත්නපුරෙන් මේ තමර කුමාරි තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. බුදුසරණේ මගේ සුරතලෙටි කියලා දුන. මම ස්තුතියි මේ තරම් ආදරෙන් මැසේජ් එකක් කියවනට. ගුඩ් මෝර්නින් අක්කි, දරණී ගලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුපර්සන් තමයි මැසේජ් කරලා තියෙන. ඔබ එකතු කරගන්න ඔය විදියටම මාවාගෙන ඉන්න. අපි ඉතින් ලස්සන සින්දුවක් අහලා ඇවිල්ලා කතා කරපුනේ. අවාරේ සින්දුව තමයි මම ලෑස්ති කරගෙන ඉන්නේ. ඉතින් මේ ලස්සන සින්දුව අහලා ඇවිල්ලා අපිට කතා කරන්න බලන්න. 11:36

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekalhai vinari hatali hai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස්
3: කවුද ඩොක්ටර් යාද සුන්නද මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය විඩ කරන්නේ අයියා මට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
2: හිනා වෙවි සින්දු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
5: Mama nande maram relax.
6: අනම් මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

FM 안호드레다슈 바행안호드레다슈 마하딩와 마바하그리 인나베터 마트 히츠노 야기 마사나오레 푼치 달루악 둔누 톤다이키야 아야 아리 우스타하완드게넥트 푼치 야기약 딘 다나니 다하네 라트라이 파트루야 아르기니 발안 아기 지위티 සිහිනය හැබැයි කරගන්න පුළුවන් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන එන්නේ ඉතින් පුංචි රුපියල් 40ක් වුණාට ඔයාගේ ජීවිතේ වටිනාකම තීරණය කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ හිණය ඔයා අතට අරගෙන යන්න පුළුවන් මේ පුංචි ලොතරැයි පත්‍රයේ ඉතින් ආ වය නැතුව අරගෙන බලන්න ධන නිධානය ලොතරැයි පත්‍රය ඔයාට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් විසිලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න පුළුවන් මේ හැමදේමත් එක්ක ඔයාගේ ජීවිතයේ වාසනාව තීරණය වෙන්නත් පුළුවන් ඒකේ ඉලක්කමකින් ඔයාගේ ජීවිතයේ වාසනාව වෙනස් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ හැමදේම අලුත් විදිහට පටන් ගන්න නම් ඔයා ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න ඔයා ළඟම දින ලොතරැයි කෝඩුව ගාවට ගිහිල්ලා ඔයා ගන්න ඕනේ ධන නිධානය ලොතරැයි පත්‍රය එගෙනත් මතක් කරන ගමන් අපි එම බලන්න මේ වෙලාවේ රස්සට කුණට කැම්ම ටිකක් හදන ගමන් ඉන්නම් ඉන්නවා ඔයා ගන්න පැල්වත්ත බට එකක් ලුණු සහිත බට ලුණු රහිත බට ඒ වගේම සුදු ලුණු මිශ්‍ර බට එකක් තියෙන අලුතෙන් හදනවා දෙන ඉතින් මේ රස්සට ගන්නකොට ඔයා පැල්වත්ත කියන නමින්ම බලදී ගන්න අමතක කරන්න එපා කැම්ම ටික රස්සට කුණට සුවඳට හදා ගන්නකොට පැල්වත්ත බට ටිකක් දාලා බලන්න කැම්ම ටික අර වෙනද කන්නේ නැත්තම් පුංචි බබාල එහෙම ඉන්නවනะ කැම්ම ටික රස නැහැ කියනවනะ කැම්ම ටික සකරිකන ගුණ කරගන්න හොඳම දේ තමයි පැල්වත්ත බට. ඒකෙනත් මතක් කරන ගමන් අපි අම්මු මේ වෙලාවේ 0703 935 937 සද්දටම මම අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. අපව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිනව අලවෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්ය නන්දන පුතා ගයානාත් එකතු කරගන්න කියලා දිනව. මිද්දෝජි තමයි දුව. ඒ වගේම ශෂිනි දුවවත් එකතු කරගන්න කියලා දිනව. ගීතිකා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ගීතිකා ඔය හැමෝම එකතු කරගෙන අපි හැම ලස්සන සින්දුවක්. Good morning අකි දරණී ගලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කවුද මේ? තුෂී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තුෂී ඔව එකතු කරගන්න හරි මාදරේ. දෙකිල්ලකස්කර පැත්තරය යන තමයි මේ හදන්නේ උපේක්ෂා සද්දර මහගෙන ඉන්නවා නේද? ඔල්වෙල්ලේන යාළුවෝ ටික ඉන්නවා යාගේ කෞශල්‍ය අයව එකතු කරගන්න කියලා තියෙනවා. මුළු ලංකාවෙම අයලා කළ හැමෝටම එයා හදවතින්ම විශ් කරනවා කියලා තියෙනවා. මං හිතන්නේ ඔල්වෙල්ස් ලියන්න ඉන්න බලාගෙන ඉන්න අයට වෙන්න ඕනේ. දිනේෂ් තරංගගේ සින්දුව කියලා තියෙනවා අපි බලමු. කෞපේක්ෂා අයලන සින්දුව අපිට දෙන්න පුළුවන් වෙයිද කියලා. සුබ දවසක් මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙන කෑගල්ල නීදනියගේ උපනන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විද්‍යාර්ම සද්දට ලක්කන අහගෙන ඉන්න ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා. අපි ඒ සින්දුව අහලා අපි කතා කරමුනේ. 18 වන්නම් සින්දුව තමයි මම ලෑස්ති කරගෙන ඉන්නේ යුකීගේ. ඒ සින්දුව අහලා අපි ඉක්මනට මේ පැත්තට එමු. 11:48

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා.
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
6: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සිංදු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ Heart Beat.
7: ලස්සන හින සිංදුව ක්ලාසික රංගින්නේ. ඉතින් අපි ආපහු හම්බ වෙන්නේ නිවුස් එකෙන් පස්සේ දවල් 12:30ට. ඔය විදිහටම එන්න. ඉතින් අපි හම්බ වෙමු ලස්සන සිංදු ගොඩක් අහන්න පුළුවන් ඔයාට දවල් 12:30න් පස්සේ. ඉතින් මේ ලස්සන සිංදුව මගෙන් ඔයාට.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගය.

ඔහොට්ටුවේ මහලේකම් සාගර අත්අඩංගුවට. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි ජූලි මාස ඩොලර් මිලියන 777.6ක්. 372,310ක් උසස් පෙළ උත්තර ලිවීම ආරම්භයි. මාඋසා කැලේ සාකාසල්රි ජලාශ පිටාර ගලයි. ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම බෙන්ජමින් නිවත දමයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. ඒ සාගර කාර්යවසම් මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළවයි. සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමටයි අද පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත සාගර කාර්යවසම් මහතා කැඳවනු ලැබුවේ. ඒ අනුව ඔහු විපක්ෂයේ දේශපාලඥයින් පිරිසක්ද සමග අද එම කාර්යාංශය වෙත පැමිණ සිටියා. එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සාගර කාර්යවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම ජනාධිපතිවරයා මහජනතාව අතර අනාදරයට පත්වන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා මතයි මෙසේ ඔහු අත්අඩංගුවට ගැනුණේ. විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකා ඩොලර් මිලියන 5000 සීමාව ඉක්මවා තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා වන පළමු මාස හත තුලයි මෙසේ ඩොලර් මිලියන 5000 සීමාව ඉක්මවා තිබෙන්නේ. රජයේ ආදායම 227%කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. අයවැය ශේෂය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ. මෙසේ රජයේ ආදායම සහ ප්‍රධානයන් 127.71%කින් ඉහළ යද්දී මූල්‍ය රාජ්‍ය වියදම් සහ ශුද්ධ ණය දීම් 107.9%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ රුපියල් බිලියන 2946.5ක් ලෙසයි වාර්තා වන්නේ. 2025 වසරේ මුල් මාස 6 දී රුපියල් බිලියන 405කින් ගියක් වාර්තා වූ අතර 2026 ජූනි මාසයෙන් අවසන් වූ මුල් මාස 6 තුල ඒ රුපියල් බිලියන

0: 9.5 අතිරික්තයක් බවට අයිපත්ව තිබෙන්නේ. 2025 අනුරූප කාල පරිච්ඡේදයේ පැති රුපියල් බිලියන 525.6ක ශුද්ධ දේශීය මූල්‍යකරණයට සාපේක්ෂව 2026 වසරේ මුල් මාස 6 තුල රුපියල් බිලියන 42.1ක ශුද්ධ ආපසු ගෙවීමක් වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව සමස්ත විදේශ ප්‍රේෂණ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 5382.4ක්. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුල වාර්තා වී තිබුණේ ඇමරිකා ඩොලර් මිලියන 4435ක ප්‍රේෂණ ප්‍රමාණයක් පමණයි. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මේ වසරේදී විදේශ ප්‍රේෂණ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 947.2කින් සැලකියුතු වර්ධනයක් ලැබමින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර 2026 ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන්ව තිබෙනවා. ඒකු ජූලි මාසයේ වාර්තා වූ ඇමරිකා ඩොලර් මිලියන 697ක අගය හා සැසඳීමේදී ඇමරිකා ඩොලර් මිලියන 80.3ක ධනාත්මක වර්ධනයක්. පසුගිය සතිය තුල ප්‍රාථමික සහ ද්විතීක වෙළඳපළ භාණ්ඩාගාර බිල්පත් ආදායම බොහෝ දුරට ස්ථාවරව පැවතුණා. පසුගිය සතිය තුල භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ වෙන්දේසියේදී ආසන්න වශයෙන් 2.4ක ගුණයක අධිදායකත්ව අනුපාතයක් වාර්තා කර තිබෙනවා. 2026 වසරේ උසස් පෙළ විභාගයේ අද පෙරවරුවේ ආරම්භ වුණා. ලබන සැප්තැම්බර් 5වනදා දක්වා එය පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙවර විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. ඊට පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු ඇතුළත් අතර 107,814 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙවැයින පුරා මධ්‍යස්ථාන 2532කදී විභාගය පැවැත්වෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සිසුන්ට දැනුම් දෙන්නේ ලබා දී ඇති උපදෙස් අනුව විභාග නීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි.
1: සියලුම විභාග මධ්‍යස්ථානවල මෙම විභාගයේ ඉතාමත්ම හොඳින් පැවැත්වෙනවා. උදෑසන විභාගය 8:30ට ආරම්භ වුණා. සවස්වරුවේ 12:01ට විභාගය ආරම්භ වීමට නියමිතයි. මේ විභාග නීති රීති පිළිබඳ අවධානය යොමු කරලා ඔබ විභාග නීති රීති ඉතාමත්ම මැනවින් පිළිපදින්න කියලා. විශේෂයෙන්ම විභාග ශාලාවට ඔබ තහනම් කරපු කිසිම දෙයක් අරගෙන යන්නට එපා. ජංගම දුරකථන, ඒ වගේම ස්මාර්ට් වොච්, බ්ලූටූත් උපකරණ, ඒ වගේම සටහන් ආදී කිසිම දෙයක් අරගෙන යන්නට එපා. ඔබට විභාග ශාලාවට අරගෙන යන්නට කියලා තිබෙන්නේ විභාගය ලිවීමට අවශ්‍ය වෙන පෑම්, පැන්සල්, මකනය, අඩිවුල ආදී දේවල් පමණයි. විභාග නීති රීති ඉතාමත්ම හොඳින් පිළිපදින්න ඔබ සිතට ගන්න ඕන. සැප්තැම්බර් 5 විභාගය අවසන් වීමට නියමිතයි. ඒ වගේම ඇගේම් කටයුතු සැප්තැම්බර් 3 වෙනිදා සිට ආරම්භ කරනවා. අධ්‍යන පුස්සාතිකපත උසස් පෙළ විභාගයේ 2026 වර්ෂයේ අවසන් වීමට ප්‍රථම විභාග ප්‍රතිඵල ලබා දීමට කටයුතු සැරසුම් කළ තිබෙනවා.
0: බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඊට අමතරව ඌව පළාතේ තම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසු වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙවැයින වටා මුහුදු ප්‍රදේශ සැලකීමේදී මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාමේ අවධානමක් පැවතීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කංකසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි. එබැවින් එම මුහුදු ප්‍රදේශද රළුවීම හේතුවෙන් ධීවර හා නාවික කටයුතු ලේදීමේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඒ ධීවර සහ නාවික ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවද සඳහන් කරමින්, මේ අතර කාසල් රී සහ මාඋසා කැලේ ජලාශ අද උදාසන වන විට පිටාර මට්ටමට ආසන්නව ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා. ජලපෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව ඇදහැලීමයි ඊට හේතුව. කාසල් රී ජලාශය මේ වන විට පිටාර මට්ටමට අඩි 1.2ක ආසන්නයේ පවතිනවා. මාඋසා කැලේ ජලාශයද පිටාර මට්ටමට අඩි 3.4 දක්වා මට්ටමට ළඟා වී ඇති බවයි ඉංජිනේරුවරුන් සඳහන් කළේ. ජලාශ දෙකේම ජලමට්ටම් ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර ජලාශවල විදුලි උත්පාදනයේ උපරිම ධාරිතාවයෙන් සිදුවනවා. කාසල්රී සහ මාවුසා කැලේ ජලමට්ටම් මෙසේ ඉහළ යාමත් සමග වාන්දරටු විවෘත විය හැකි බැවින් මස් කැලි ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත්ව සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. රටේ සම්පත් විකිණීම නතර කර ලාභ ලබන තත්වයකට පත් කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ සිරකරුවන් ලවා බලයට පැමිණීමට විපක්ෂය උත්සාහයක් දරන බවද සඳහන් කරමින්, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අකුරැස්ස පරදුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින්.
2: දැන් අධිකරණයේ දූර කාලය වැඩි කරනවට විපක්ෂ කැමති නැහැ. එතන ඕගොල්ලෝ කැමති නැති වෙන්නද ඕන? දෙගොල්ලම මෙහෙම වෙන්නේ නැහැ. විපක්ෂ කැමති නැහැ කියන්නේ ඕගොල්ලෝ හොයන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හේන. මොකද්ද ප්‍රශ්නේ? අද නීතිය ක්‍රියාත්මක වෙනවා, අධිකාරණ ශක්තිමත් වෙනවා, නඩු කාර්යක්ෂම වෙනවා, හොරුන්ට දඬුවම් එනවා. අද ඇමතිවරුන් ඉඳලා ලැයිස්තුවේ එනවා. දැන් අධිකරණයේ ක්‍රියාවලිය හරහා දඬුවම් වලට පාස්කු ප්‍රහාරේ එළියට එනවා. කලින් වහපු ෆයිල් ඇරෙනවා. එතකොට විපක්ෂෙයි අපට ඡන්දෙ දුන්නු ජනතාවයි දෙගොල්ලම සතුරු වෙන්නේ නැහැ. හැබැයි විපක්ෂ සතුරු වෙනව නම් අපේ තීරණයකින් ඕගොල්ලෝ පොඩ්ඩක් කලබල වෙයි. එතන මේ විපක්ෂ සුළු පිරිසක් සතුරු වුණොත් අපේ තීරණයකින් ඒ කියන්නේ අනිවාර්යෙන් බහුතරයකට ඒක හානියක්. එහෙම නේද? මොකද විපක්ෂයට ඕන විදියටයි රටක් පාලනය කරන්න නෙමෙයි අපට ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ.
0: මෙගා වෝඩ් 10ක් ගබඩා කළ හැකි බැටරි පද්ධතිය වවුනියාවේ ස්ථාපිත කෙරෙනවා. ඒ කලුවර පුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි සූර්ය පැනල විදුලි බලාගාරයේ. එම විදුලි බලාගාරයේ අතිරික්ත වශයෙන් විදුලිය චලනය වන අවස්ථාවේදී බලාගාරයේ ක්‍රියාවිරහිත කිරීමට සිදුණා. ඒ අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමේදී සිදුවන කාර්මික ගැටලු හේතුවෙන් ඊට පිළිමක් ලෙසයි අතිරික්ත විදුලිය ගබඩා කිරීම සඳහා මෙසේ බැටරි පද්ධතිය සවි කිරීම සිදු කෙරෙන්නේ. මෙගාවොට් 10ක ධාරිතාවක් එහි ගබඩා කළ හැකි බැවින් ප්‍රදේශයට අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගත හැකි බවයි ඉංජිනේරුවරුන් සඳහන් කළේ. ග්‍රාම සේවා නිලධාරීන් අද දිනේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා. අද සාහිත දිනේදීද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කරන බවයි එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ. ග්‍රාම නිලධාරීන්ට ලබා දෙන රුපියල් 600ක ප්‍රවාහන දීමනාව ඉහළ නන්වන් ලෙස ඉල්ලමින් ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹ තිබෙනවා. මෙම පසුබිම හමුවේ සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අද සාහෙට තම කාර්යාලවලට නොපැමිණෙන ලෙසයි එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමේ සභාපති නන්දන රණසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ.
3: අදත් හෙටත් ග්‍රාම නිලධාරී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වෙනවා. ඒ නිසා සේවාලාභීන්ට අද දවසේදී ඔවුන් පත්වන අපහසුතාවය පිළිබඳව අපි කනගාටු වෙනවා. ග්‍රාම නිලධාරී මේ වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වෙලා ඉන්නේ ඔවුන්ට ලබා දෙන රුපියල් 600 ගමන් නිදන් දීමනාව වැඩි කරන්න කියලා. අන්නේ ඉන්ධන දීමනාව, ගමන් නිදන් දීමනාව වැඩි නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේදී හෙට දවසේදී ග්‍රාම නිලධාරී සේවයට වාර්තා නොකිරීමෙන් අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් කටයුතු කිරීමේ නිරත වන්නේ.
0: ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සඳහා බඳවාගත් 41 දිනකට පත්වීම් ප්‍රදානය කෙරුණා. එනියෝ චමාතේ නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂක, කළමනාකරණ සහකාර, උපදේශක, පොත් තබන්නා සහ රියදුරු ආදී තනතුරු සඳහා මෙම බඳවා ගැනීම සිදු කළ බවයි නියෝජමාතේ නලින් හේවගේ මහතා සඳහන් කළේ.
4: ඉතින් අපි රාජ්‍ය සේවය කෙරෙහි විශාල විශ්වාසයක් තියලා තියෙනවා. හැබැයි අපි රජය ප්‍රමුඛතම අංශය බවට අපි හිතන්නේ රාජ්‍යංශ. ඉතින් අපේ රජය ජනාධිපතිතුමා, අපේ අමාත්‍යතුමිය ආචාර්ය හරණි අමරසූරිය මැතිණිය, අගමැතිතුමිය ප්‍රධාන අපි හැමදෙනාම විශ්වාස කරන මේ රාජ්‍ය සේවයට සුවිශාල කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි අනාගතය සැලසුම් කරන්න. බුදුමල දන්නවා දැන් කලින් බඳ ගත්ත නම් අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඔය කිසිඳු පත්වීමක් සුදුසුකමට ඉන්නේ නැහැ. අද සියල්ල ඔබ 14000 ඉන්නවා කියලා අපේ සභාපතිතුමා කිව්වා. ඒ 14000කින් 250ක් තෝරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි ඔබ අද මෙතන ඉන්නේ ඔබට අභිමානයක්, ඔබගේ දක්ෂතාවය, නිපුණතාවය, හැකියාව. ඒක මත තමයි ඔබ අද මෙතෙන්ට එකතු වෙන්නේ. ඉතින් ඉතිහාසය එහෙම නෙමෙයි රාජ්‍ය සේවයට උනේ. රාජ්‍ය සේවයේ බිඳවට්ටලා තිබුණේ. බඳවගත්ත හැටි අපි දන්නවා. උසස් කිරීම කරපු හැටි අපි දන්නවා. ඒ රාජ්‍ය සේවයකට අත්පත් වෙච්ච ඉරණම අපි දන්නවා. අවසානයේ රාජ්‍ය සේවකයා ගස් බැන්දා. රාජ්‍ය සේවකගේ කොඳු කඩලා තිබුණා.
0: අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 15ක සාම සැලැස්ම ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. හමාස් සංවිධානය අවි ආයුධ අතහැර නිරායුධ වන තෙක් ගාසා තීරයෙන් කිසිදු ලෙසකින් ඊශ්‍රායල් හමුදා ඉවත් කර නොගන්නා බවයි අගමැති නෙතන්‍යාහු පවසන්නේ. හමාස් සංවිධානයේ තර්ජනය සම්පූර්ණයෙන්ම පිටු දකින තෙක් තමන් ගන්නා හමුදාමය ක්‍රියාමාර්ග අත් නොහරින බවද ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා පවස ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
5: Under Creed Hub Promotion.
0: ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සංගමයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සංගමයේ පිළිගෙන තිබෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුතුව පසුගියදා පිහිටුවාගත් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයට සුබපැතුම් පළ කිරීමටයි ලෝක ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සංගමයේ කටයුතු කළේ. එම සංගමයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙම සුභාශිංසනය කරමින් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. පොහොට්ටුවේ මහලේකම් සාගර අත්අඩංගුවට විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි. ජූලි මාස ඩොලර් මිලියන 777.6ක්. 372,316ක් උසස් පෙළ උත්තර ලිවීම ආරම්භයි. මාඋසා කැලේ සාකාසලී ජලාශ පිටාර ගලයි. ට්‍රම්ප්ගේ ගාසා සැලැස්ම බෙන්ජමින් නිවත දමයි. මිලග ලක්ඛන ප්‍රවෘත්ති පස්වරු එකට.
5: 24 පෑම සිරුවෙන් ලක්ඛන ප්‍රවෘත්ති.
0: දැන් සංචාරයේ විශේෂාංගය.

0: හිත නැවතුණු තැන සංචාරේ
1: අතිශය ජනාකීර්ණ කොළඹ නගරයේ විඩාව කාන්සිය මගහරවාගෙන මානසික සුවය ලබන්න පුළුවන් ස්ථාන ගොඩක් තියෙනවා. මානසික සුවය විඳගනිමින් ගතත් සිතත් එකලසම පුබුදුවා ගත හැකි නෙකසිරි මවන අපූරු තෝතැන්නක් තමයි දියසරු උයන කියන්නේ.
0: සංචාරයේ
1: ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරයේ වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ පිහිටා තිබෙන පාර්ලිමේන්තුව අසලයි මේ දියසරු උයන පිහිටලා තියෙන්නේ. අක්කර 60ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මේ උද්‍යානය 1981 පමණ වන විට මෙහි තිබිලා තියෙන්නේ සුන්දර කුඹුරු යායක්. පාර්ලිමේන්තුව ඉදිරිවීමත් සමග මේ භූමිය රජයට පවරාගෙන තිබෙනවා. ඊට පස්සේ මේ ප්‍රදේශයේ යොදාගෙන තිබෙන්නේ දියවන්නා ඔය හැරීමේදී ඉවතලන පස් ගොඩ කිරීම සඳහායි. කල්යනකොට වගුරු බිමක් බවට පත්වෙච්ච මේ භූමිය කොළඹ සංවර්ධනය කරනකොට තමන්ගේ වාසස්ථාන අහිමි වෙච්ච සතුන්ගේ වාසස්ථානයක් බවටත් පත්වලා තියෙනවා. මේක ස්වභාවිකවම ජෛව විවිධත්වයෙන් අනූනයි.
0: සංචාරයේ
1: තලවතුගොඩ ජලපෝෂක ප්‍රදේශයේ වැසි ජලය මේ වගුරු බිම හරහා ගලා බසින්නේ ඒ ජලය දියවන්නා ඔයට මුසුවීමට පෙර පිරිසිදු කරමින්. එමගින් ජලයේ ගුණාත්මක බවත් ආරක්ෂා වෙනවා. දියසරු උයනට ළඟා වෙන්න පුළුවන් මාර්ග ගණනාවක් තියෙනවා. පාර්ලිමේන්තු වටරවුම, බතරමුල්ල, පාලන්තුන හන්දිය, පැලවත්ත, තලවතුගොඩ, කිඹුලවල හන්දිය මේ ඕන මාර්ගයකින් ආවත් මේ තැනට ළඟා වෙන්න පුළුවන්. මෙහි පැමිණෙන සංචාරකයන්ගේ වාහන නැවැත්වීම සඳහා රථවාහන අංගණයක් ස්ථාපිත කරලා තියෙනවා. වාහන නැවැත්වීමේ අංගණය පසු කරලා උද්‍යානයට පිවිසෙන ස්ථානයේම ස්වභාවික මල් වලින් සෑදූ උමගක් මැදින් උද්‍යානයට ඇතුළු වෙන්න පුළුවන්. මේ උද්‍යානය ආරම්භ වෙන්නේ සමනල උයනකින්. සමනලෙන් නිරතුරුම ඒ කොටසේ දැක ගන්න අවකාශ ලැබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන මල් පැණි ලබා ගැනීම සඳහා මල් වත්තක් ඒ කොටසේ නිර්මාණය කරලා තියෙනවා. ඒ කොටස විශාල උණ පඳුරු සහ වැටකෙහියා පඳුරු වලින් අලංකාර කරලායි තියෙන්නේ. මේ කොටසෙහි සමනල් විශේෂ 40ක් පමණ දැක ගන්න පුළුවන්. මේ ඒකකයේ නිර්මාණය කරලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් හැටියටයි.
0: සංචාරයේ
1: කුරුල්ලන්ගේ අනේකවිධ ශබ්දයේ මැදින් සහ හමා එන සුළඟේ තාලයට පැද්දෙන තුරුලතා මැදින් සමනල උයනින් නික්ම ඉදිරියට ගමන් කළහම රූස ගස් උණ පඳුරු මැදි කරගත් නිදහසේ සුවවිඳීම සඳහා සකස් කළ බංකු ආසන තියෙනවා. මේ උද්‍යානයේ බහුලව දකින්නට ඇත්තේ දන් සහ බෝවිටියා ශාක. ඊට පස්සේ අපිට පිවිසෙන්න පුළුවන් එලිමහන් අධ්‍යයන ප්‍රදේශයට. මේක ඉතා නිස්කලංක පරිසරයක නිර්මාණය කරලා තිබෙනවා. මේ උද්‍යානයේ නැරඹීම සඳහා ඇලමාර්ගයේ ඔස්සේ ගමන් කළ හැකි බෝට්ටු සේවයක්ද ඒකේ ක්‍රියාත්මකයි.
0: සංචාරයේ
1: උද්‍යානයේ ගමන් කරන විට දිය අගල් කිහිපයක්ම හමු වෙනවා. ඒ දිය අගල් තුල ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වෙච්ච මත්ස්‍ය විශේෂ ත්‍රිත්වයක් සහ ඊට අමතරව තවත් මත්ස්‍ය විශේෂ 15කට අධික සංඛ්‍යාවක් දැක ගන්න පුළුවන්. ඒ අතරට දංකොළ පෙතියා, හොරදණ්ඩියා, මගුරා හඳුනා ගන්න පුළුවන්. මේ උද්‍යානයේ තෙත්බිම් ආශ්‍රිතව දැකගත හැකි සංක්‍රමණික පක්ෂි විශේෂ 80ක් පමණ වාසය කරනවා. ඒ පක්ෂීන් නැරඹීම සඳහා මේ උද්‍යානයේ පක්ෂි කුළුණක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කුළුණේ ඉහළට ගමන් කරාම මුළු උද්‍යානයේම සිරි නැරඹීමට අවකාශ උදා වෙනවා. මේ උද්‍යානයේ තුල පවතින නිහඬ බව අධ්‍යයන කටයුතුවල නිරතවන සිසුන්ට ඉතාම වැදගත්. පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන විශ්වවිද්‍යාල සිසුන්ටත් ඔවුන්ගේ දැනුම පුළුල් කර ගැනීමටත් මේ තුලදී හැකියාව ලැබෙනවා. ඒ සඳහා සකස් කරලා තියෙන පර්යේෂණාගාරයත් භාවිතයට ගන්න පුළුවන්.
0: සංචාරයේ
1: සිත්තරුවන්ට තම මනසේ ඇඳෙන හැඟීම් සිත්තම් කිරීමටත්, ගත්කතුවරුන්ට සහ කවීන්ට ඔවුන්ගේ සිතේ ඇතිවන අදහස් ලියන්නටත්, ගොතන්නටත් මෙය කදිම තෝතැන්නක්. ඒ වගේමයි පෙම්වතුන්ට රිසිසේ නිදහසේ පෙම්බස් දොඩන්නටත්, පාරිසරික ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට චමත්කාරජනක ඡායාරූප ලබා ගන්නටත් මෙය පාරාදීසයක්. පාරිසරික වශයෙන් උගන්වන සොඳුරු පාඩම් වගේම විද්‍යාත්මක පැතිකඩ ඔස්සේ දැනුම ගවේෂණය කරන්නටත් මෙය මහඟු ස්ථානයක්. දියසරු උයනේ සංචාරය කරන ඔබට තවත් බොහෝ දේ දැක බලා ගන්න පුළුවන්. හැබැයි ඔබ දියසරු උයනට යනවා නම් ඔබේ පාසටහන් පමණක් ඉතිරි කරලා අනෙක් සියලු දේම නැවත රැගෙන එන්න වග බලා ගන්න.

0: නැවත නැවතුණු තැන සංචාරේ සංචාරේ සංචාරේ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: දවල් 12:30ට මං කියවනේ මං හරිම වෙලාවට එනවා කියලා. පොරොන්දු නම් පොරොන්දු ඒ විදිහටම රැක්කා. එයා ඉන්නව නේද? FM 93.5 මා වහගෙන. මම හගෙන ඉන්නකොට ගොඩාක් මැසේජස් එවලා තියෙනවා. ඉතින් සමහරක් හිර දුක හිතෙලි තියෙනවා එයා ගැන කියන්නේ නැයි කියලා. ඕ නංගේ මට ලස්සන සින්දුවක් දෙන්න කොහින්ගරක් ගන්න ඔයා ෆස් කැම්ප් එකේ යගේ හස්බන්ඩ් ඉන්නෝ මේ වෙලාවේ. තුමින්ද අයව ආදරෙන් ඉකුතු කරගන්න කියලා තියෙනවා. කැන්නි වලින් දිනෙන තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයා දුක් වෙන්න එපානේ මං ඕව මිස් කරන්නේ නැහැ. යන්න කලින් අනිවාර්යෙන්ම කියනවා. ලක්හඬ කියලා තියෙනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න චුටි දුව මදුෂී වයිෆ් වෙන්දිකා එකතු කරගෙන මහන්සිය අන්නත්තුක සුපිරි සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. වසන්ත ඔයාට දෙන්නම් ලස්සන සින්දුව. කටියා කුමර පැත්තෙන් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔයා තරම්ම වෙලාවක් වෙන් කරගෙන වැඩ කරන ගම අපි වහගෙන ඉන්නව ජහගෙන ඉන්න ගමන් පුංචි මැසේජ් එක ඔයාගේ වටින වෙලාවෙන් වෙන් කරගෙන එවනවාට ඉතින් බොහොම ස්තුතියි. ලස්සන සින්දුවක් අහමු අහන්න අහන් ඉන්නේ ගෝනිගවින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අනූප. ඔයාව එකතු කරගන්න හරි මාදරේ. හයි අපිට ලස්සන සින්දුවක් දෙන්න. හවුද මේ ස්ටුඩියෝ එක වැඩ කරන ගමන් තමයි මම අහගෙන ඉන්නේ වැලිවේරියෝ පැත්තේ. පියුමි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ අපිත් ඉන්නෝ කියලා. ස්ටුඩියෝ එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඕකේ අපි ඊළඟට යන්න හදන්නේ කොහෙටද? මිහන් සොයාව බලන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මොකදන්නේ මේ දුක හිතෙන මෝඩක් මට එවලා තියෙන්නේ. ඉතින් දුක් වෙන්න එපා. ඔයාට ලස්සන සින්දුවක් මම දෙන්නම්. වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන අහන්න. හින්දි සින්දුවක් ඉල්ලලා තියෙනවා මගේ. සයිදින් දුක් වෙන්න එපා. ඒක දැක්කම මට චුට්ටක් විතර දුක හිතුණා මේ මෝල දැක්කට පස්සේ. සුසන්ත සම්පතාව එකතු කරගන්න බරළු හේන ඉඳලා මම වහගෙන ඉන්නවා කියලා දේන. ඉතින් ඔය විදිහට මම ලස්සන සින්දුවක් දෙන්නම්. ඉතින් බොහොම ස්තුතියි මම වහගෙන ඉන්නවට හાર્ට් බීට් අහගෙන ඉන්නවට. අපි හමුද නලෝල සින්දුවක් නැටවිලා යන සින්දුවක් වැඩ කරන ගමන් මහන්සිය යන්නත් එක්කම මේ සින්දුව මගෙන් ඔයාට.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Lukaya, mare vedeni uni. Dokki ki wale mare memory lost kila.
2: Memory lost?
1: Call the doctor. Yaar sunnadu? మమ్మ కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళిని ముక్కు తట్టపై విడుకురని అయ్యా మాట
2: సూపర్ డాక్టర్ ని డాక్టర్ హరిగటం కీల తీయనాలి
0: హీనా వేవి సింధు అన్న FM 93.5 FM 93.7 హందేవి హతర వెద్ది ట్యూన్ కరలా తీయగన్న
3: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
3: Marksman samuha vyapare vithin gen vabitha harina dan navanimavakin ena domasu antre vikiti miyantreka sadambar himi karu ikuwanna. Adu mamutanna 01177979579.
0: Sahayogita anugrahaya. Run paumat uprimu mudala apin. Lakshetama poliya rupiyal 480k vitarai. Ganu denuwai ratran. Palli guruge rannaya. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: දවල් 12 විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

සුබ දහවලක් කියනකොට සුබ දහවලක් කියලා ඉතින් රස කෑම පිඟානක් කියලා හරියන්නේ මට. ඒතකොට වෙන්නේ මට චුට්ටක් විතර බඩගින්නක් යන එකනේ. ඒක හරිම නරක වැඩක්. කමක් නැහැ, ඔයා කරද්ද මට තාම කන්න වෙන්නේ. මේ ලන්ච් ටයිම් එකේ ඔයාට පුළුවන් වා කැමති සින්දු ටිකක් අහන්න. කැමති සින්දු ටිකක් අහන ගමන් ඔයා කැමතියාව එකතු කරගන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ ඔෆිස් එකේ හිටියත්, ඔයා වැඩ කරන ඕන තැනක හිටියත්, එහෙම නැත්නම් වා කොහේ හරි ගමනක් යන බස් එකේ ඉන්න ගමන් උනත් මාව අහගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ලොතරැයි කෝඩුවක වෙන්න පුළුවන්. මේ ඕන තරක වාට සද්දට හාට් බීට් අහගෙන ඉන්න පුළුවන්. දවල් එක වෙනක, දවල් එක වෙන්නේ කලින් ඉක්මනට වා මේ පැත්තට එන්නව. ඔයාට පුළුවන් ලස්සන සින්දුවක් අහන්න, ලස්සන සින්දුවක් ඔයාගේ නමින්ම ඉල්ලගන්න. එහෙම ඉල්ලපුවා ඉන්නව මේ වෙලාවේ. සුබ දහවලක් කියලා තියෙනවා අපිට දෙන්නෝ. ලස්සන ගීතයක් වාද්‍ය රූපසින වගේම සුනන්දිනී තමයි එකතු කරගන්න කියලා තියෙන ඒ ලස්සන සින්දුවට විදියට මහගෙන ඉන්න. දැනනීගල පැත්තෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ෂොප් එකේ සද්දරම ලක්කන දාගෙන ඉන්නවා කිය. එතන වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. මම ස්තෝතියි. ඉතින් සින්දුවක් අහන්න එකතු කරගන්න හැමෝම. සමහරක් වෙලාවට මැසේජ් එක වුණොත් චුට්ටක් ස්පේස් තියලා ඉවරන අපි අපහසුතාවයට පත් වෙනවා සමහරක් වෙලාවට. කමක් නෑ. ගුඩ් ආෆ්ටර්නූන් කියලා තියෙනවා. ඉතින් අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. රාගම පොල්ගා හේනින් තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන ඉනෝක. එකතු කරගන්න කියලා තියෙන යාගේ නංගි. ඒ වගේම අබඩාපි වල ප්‍රියංකවත් එකතු කරගන්න කියලා තියෙන. ඉතින් බොහොම ස්තුතියි. විදියට මහගෙන ඉන්නවා. හැගල්ලි මුල්කස් දෙනිය පැත්තෙන් ටෙලි ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන දාලා තියෙනවා. ඒ සින්දුවකට එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් බොහොම ස්තෝතියි. ඉතින් විදියට මැසේජ් එකක් වාගේ වටින වෙලාව වෙන් කරගෙන මට එපනවට අපි හින්දි සින්දුවක් අහමු. මේ සින්දුව අහලා ඇවිල්ලාද? ගමක් නැති විලි කියලා ලස්සන සින්දුවක් තමයි මම ලෑස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි ඉක්මනට ආපහු මේ පැත්තට එමු. දවල් 12:46.

ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.7 Lakhana Radio ITN හැම කාලෙම ට්‍රෙන්ඩින් සිංදු ඇහෙන ලංකාවේ එකම channel එක Lakhana Heartbeat.
1: ලස්සන හින්දි සිංදුවකින් පටන් අරගෙන මම යන්න කියලා තුමේ හදන්නේ මේ සිංදුවට අහන්න දීලා. ඉතින් යන්න කලින් හොරණ පැත්තට යන්න කියලා හිතලා ලලිත් කුමාර මව අහගෙන ඉන්නවා. මම වෙලාවෙ ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තේරුවා. ඉතින් බොහොම ස්තුතියි මම මේ විදිහට අහගෙන ඉන්නවට. ලස්සන සිංදුවර එකතු කරගන්න හොරණී නීනෝකායි වගේ උපාලි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඉතින් හැමෝම ආදරෙන් එකතු කරගන්නම්. කවුද චාලකවත් එකතු කරගන්න මහත්යාව චාලක ඒ වගේම නුවරින් ශානික තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ හැමෝම එකතු කරගන්නම් කොහොලේනින් ජයකලනි ආවත් එකතු කරගන්න ඕනි යන්න කලින් අනිවාර්යම ඉස්සරෝ මැස්සරපරින් මැසේජ් එකක් දාලා තියෙන ඔය හැමෝම එකතු කරගෙන මං අතර ගිහිල්ලා එන්නද පරිස්සමට සතුටින් ඉන්න අය ආපහු හම්බ වෙන්නේ හෙට උදේ 10ට එතක පරිස්සමට සතුටින් ඉන්න මම යෂ්

0: 95.5 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Vilao Pasuri Kai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවෙන පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 25482 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 461ක්. 20 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගෙන ඇති වරින්තුකරුවන් සංඛ්‍යාව 231ක් වන අතර විවෘත වරින්තුකරුවන් 116 දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. බීමත් 78 දෙනෙකු සහ පරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 89 දෙනෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3917 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉරානයට ආර්ථික වශයෙන් බලපෑම් එල්ල කිරීම සිදු කළ යුතු බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. තවදුරටත් හමුදා ප්‍රහාර එල්ල කිරීමට වඩා ආර්ථික බලපෑම් එල්ල කිරීම සුදුසු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ. ඒ ඉරානය සමග ගැටුමේදී දැනට වඩා ඉවසීමෙන් සහ අඩු පීඩනයක් යොදමින් කටයුතු කරන බවද සඳහන් කරමින්. මේ අතර ඉරානය පවසන්නේ ඇමරිකාව තමන්ට පනව ඇති තෙල් සම්බාධක ඉවත් කරන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධි ආශ්‍රිත මුහුදු මාර්ගයේ විවෘත නොකරන බවයි. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැණි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
2: දන්නවද? ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: Anda, Radio ITN.
1: දවල් එක පහු වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාසයේ 10 වෙනිදා අපි මුණ ගැහන්නේ අලුත් සතියක ආරම්භයත් එක්ක සබඳ දවසක. මොංගරේ යෝජනා කරන ආවේ ඔය ඔයාටම කරුණාවන්ත වෙන්න ඕනේ නේද කියලා. ඒ කියන්නේ මෙම කරුණාවන්ත වීම ඇතුලේ තියෙන්නේ අපි අපිවම පරිස්සම් කරගන්න දරන උත්සාහය, අපි අපිව රිදෙන්න නොදී බලා ගන්න දරන උත්සාහය, සාමාන්‍ය සුවපහසු විදිහට ජීවත් වෙන්න අපි අපිට මිටක් ලබා දෙන අපි අපි අපිටම ආදරය කරන්න උත්සාහ කරන එක. දැන් මේ විදිහට අපි අපිටම කරුණාවන්ත වෙන්න පටන් ගත්තාම ටික ටික අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා, වෙන කවුරු නැති වෙලාවක වුණත් අපිට අපිව සතුටින් තියාගන්න පුළුවන් නේද කියලා. ඒක හුඟක් වෙලාවට අපිට තේරුම් ගන්න නැහැ. අපි හිතනවා අපිට කවුරුම හරි කෙනෙක් නැතුව අඩුම තරමේ කතාවක්වත් කරන්න නැතුව කෙනෙක්ගේ බැල්මකින් අපිට හෙවනල්ලක්වත් ලැබෙන්නේ නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයි කියලා හිතන තැන් ඕන තරම් තියෙනවා. හැබැයි මේ විදිහට අපි අපිටම කරුණාවන්ත වෙන්න පටන් ගත්තාම අපිට තේරෙනවා වෙන කවුරුත් හිටියත් එකයි නැතත් එකයි අපිට අපිව සතුටින් තියන්න පුළුවන් කියලා. අපි මුලින්ම සතුටින් ඉන්න පටන් ගත්තයින් පස්සේ අපිට පුළුවන්කමක් ලැබෙනවා ටිකෙන් ටික ලෝකෙම සතුටින් තියන්න පුළුවන් දේවල් බෙහි කරන්න. ඒ කියන්නේ නිර්මාණාත්මක අදහස්, නිර්මාණාත්මක සිතුවිලි, මේ දේවල් වලට පණ දෙන්නවට පුළුවන්කමක් ලැබෙනවා ඔයා සතුටින් තියන්න පටන් ගත්තාම. එහෙම වුණාම තමයි කවි ලියවෙන්නේ, එහෙම වුණාම තමයි පොත් ලියවෙන්නේ, එහෙම වුණාම තමයි ලස්සන ගැත්තම් බෙහෙවෙන්නේ නේ. ඒක නිසා හැම දෙයකම කලින් ඔයාට කරුණාවන්ත

එහෙමනම් අද තවස හතර වෙනකන් ඕල් ටයිම් බෙට්ස් ඉත් චාමි වටහන් ඉන්න පුළුවන්. 0.7 0.3 0.35 0.37 මැසේජ් එකක්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: දවල් එකයි විනාඩි 15යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලුකයා මාරෙ වෙඩෙනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
6: Evening Drive with Chamit and Charu.
3: Overtime Beats with Chami.
1: Dawal ekai wenada 17 Lakhanda Facebook page ekata gihama All Time Beats with Chami api ada post ekak tiyena. Ekata like ekak dala comment ekak dala tiyanna. Api hawasa 3 pæthi gana katha karanna lasse. එතකොට මේ සින්දු අහලා අපි මැසේජස් ටික බලමු.

0: Radio ITN.
1: දවල් එකයි විනාඩි 22යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය.
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1.

0: ඇඟිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකන් මාව අහන්න.
1: Suno na sange mar mar diye me mare
0: natakai magara gannepa pasalaka pahu vela vinadi 25 velawa saddet ekka thama ennone nadda man kiyanne hari 0.7 0.93 5 0.93 7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් වරිස් පාස්වක් කාලාවක් කාලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් ඒ කිව්ව නම්බර් එකට. අද පළවෙනි මැසේජ් එක හිතන්නේ කාගෙන් කියලාද? පළවෙනි මැසේජ් එක හොරණ මහින්ද කුමාර ඔයාගේ. ඔකින පොඩි කට්ටියද ගෙදර කියලා නිවාඩුනේ නේද? සංගීතය කියලා කියන්නේ භාෂා ජාති හෝ දේශ සීමා ඉක්මවා මිනිස් හදවත් එකතු කරන අපූර්ව විශ්ව භාෂාවක් විදක සිත සමසන ඔසුවක් කාර්යබහුල ජීවිතයේ ඇතිවන මානසික ආතතිය සහ වෙහෙස මගහරවා ගැනීමට සංගීතයට පුදුම බලයක් තියෙන ශාමී කියලා පෝස්ට් එකක් කරලා තියෙනවා. මාලා දමයන්ති උදාරාචා මින්දී ගගනි ආශින්සනී මාපුටුකලින් ඥානවතේ කුෂාන්තී සුනිල්ලයිය වඳුරබ මාපුටුවනින් ඉසුර මතශන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති ගල්ලේ කලේ ගානින් හේමන්ත දොඩංගඩ සර්වත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ මේ කාගෙද බලමු මැසේජ් එක. අපි යන්නේ බරුතල් පොලට. SLP නන්දු ලහිරු ශහනි නතාලේ ශනාරා දොමින්ද සරේ ශනල් මිරෝ නාරා වැකතු කරගන්න චාමියක්ගේ දවස් දෙකකින් නේද එක නේන්න කෑවද බිව්වද සතුටින් පරිස්සමින් ඉන්නවා නේද කියලා හල තියෙනවා. තරු ශිවස්නායක ඔයා වැකතු කරගන්නවා මන්දරණය කලින් ස්තූතියි. හොල බැලුවර ඉතින් නේද සබදාව සච්චාමියක් කියෝ මේ මැසේජ් එක බැත්තේකමද එහෙම තමයි තියෙන්නේ. හොඳ අගලියෙන් ශාන්ත ගුණවර්ධන මාත් එක්ක ඒ ටීම් එකම ඉන්නවා නේද කුරුඳු තල්ලනවා කියලා තියෙනවා මේ වෙලාවේ රස රස දේවල් හදනවා. හොඳ ඔයාලා එකතු කරගන්න. කරුණා කැච් එෆ් එකේ අද ක්‍රිෂ්ණම් අක්කගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. බෑට විශ් කරන්න කියලා තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. Krishnam, happy birthday to you. Happy birthday to you. Avadhava satuting indala bennone satuting wageema sanasimen indala bennone kiyala api ota adaren wish karmu. Hi Sudoki. Kiyala tiyenne kaatada? Karuna hakeling asanka oyage message eka oyawa taatharen ekathu karagannawa kiyala tiyena api sinduwa kahamu. Good afternoon. ගිනිගත් වෙන තැපැල් කාර්යාලයේ අපිට වැඩ කරන ගමන් අහන් ඉන්නේ උඩතනිය මහත්තයා චන්දනී මිස් රිෆ්කා මිස් සංගීත මේ හැමෝම එකතු කරගන්න කියලා මංජුල හේමන්ත තමයි මට මැසේජ් එක එවලා දෙන්නේ. ස්තුතියි ස්තුතියි ස්තුතියි. දවල් එකයි විනාඩි 28යි නේලාව. මැසේජ් එකක් එවනවා නම් ඉතින් කියාපු වෙලාව මං කියන්නේ. මැසේජ් එක එවලා දෙන්න සුද්දා කහලෙමු.

0: Lakhanda Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

0: Tommy.
1: Miskara kendi bağlı. Pasaru ekapahu vela vinati te sadai velavu. Subhadava lakveva. Rai kami me message ka. Sarachandra dayasava atre negatu karagana ilanga sinduvatma. Me kawda me. මාමෙන්ම ඔබත් ඔබ මෙන්ම අන්නයත් අන්නයි මෙන්ම සකල ලෝක සත්‍යයම සෝපත් වෙත්වා කියලා තියෙනවා. ජය මාම ඔයාගේ මැසේජ් එකේ මම මේ කියන්න හදන්නේ නේද? දොලේ කඩේ හැමෝම එකතු කරගන්න ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, දිස්නා මිස්, ධනුෂ්ක, ජගත එකතු කරගත්තා. ස්තුතියි. ඊට පස්සේ අතාල පැත්තට යනවා. චුට්ට මාමා, මංජුල, නාලක මල්ලි, කුමා, කුමාරේ, මලල් පොල අයියා අටාලගමේ හැමෝම එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. ස්තුතියි. මට පාත පැත්තට තියා ආනන්ද, හෙමපල, කරුණාදාස, සොමදාස, රංජිත්, එලේපෙරම, නන්දලාල්, සිරිකුමාර, ජයතිස්ස සමග ලක්ෂ්මන් ඔයාලව එකතු කරගන්න ඔය පැත්තෙන්. අපේ මහියා ගණිටක හැමනේ හා ඉන්නවනේ අපි වහගෙන. දෙවියන්ගෙන් ඉල්ලන්නේ ප්‍රශ්න නැති ජීවිතයක් නෙවෙයි, ඕනෑම ප්‍රශ්නයක් මැදත් හිනා වෙලා ඉස්සරහට යන්න පුළුවන් හිතක් ලැබෙන්න කියලා. අපි උගාක් වෙලාවට මහන්සි වෙලා මහන්සි වෙලා ප්‍රශ්න වලට උත්තර හොයාගත්තාම ප්‍රශ්න වෙනස් වෙලා ඊට පස්සේ ආයෙ උත්තර හොයන්න වෙනවා. ඕගොල්ලෝගේ ප්‍රශ්න අපිට තියෙන නේද? අමාරුවෙන් උත්තර හොයාගත්තාම ප්‍රශ්න වෙනස්. සුපර දහවලක් වේවා. ඇලියුගට පැත්තේ මේ මැසේජ් එක වෙනිතයි රංගනේ අහගෙන දෙන්න. අපි සින්දුවක් අහමු. ටයිම් පාස් කරගන්න එකේ ඉඳන් හතර දක්වා මම තෝරගත්ත මනුස්ස දුවක් මිස් මනෝජිනී කියලා තියෙනවා. වහතර රූපසේන වහත්ම ස්තුතියගේ මැසේජ් එකට දෙකටම අපි අහගෙන ඉන්නවානේ. Thank you. ඊට පස්සේ සුපුන්නු කත මේ කියන්නේ මං කාටවත් වදයක් වෙන කැමති නැති මනුස්සෙක්. ඒත් මට ඕනෙමයි කියලා හිතුණු මිනිස්සුන්ට නොසෑහෙන කරදර කරා. ඉතින් මට සමා වෙන්න කියලා කිව්වම හරිද? අන්තිමට ගහව මං. ඔයා වාදරේ එකතු කරගන්න. චෝමි, සුබතහවලා ග්‍රස්සන සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක කිව්වේ කවුද කියලා ඔයාලා දන්නේ නෑනේ. කිතුල්ගල මාලනී. ලස්සන සින්දුවක් අහමුද ඔයාවත් එකතු කරගෙනම. 0.7, 0.3, 0.5, 0.3, 4 වෙන්න කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Davalakaye venade hatalestunai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: ලකන්ද රේඩියෝ ITN ඕල් ටයිම් බීට්ස් විත් චාමී.

0: ලකන රේඩියෝ ITN
1: පසර එකයි වෙනටි 53යි.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: Duck Hunter Radio ITN Ratata Vaga Kiyana Radio
1: දවල් එකයි වෙනටි 54යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි. ඔයා මේ වෙලාවේ අහගෙන ඉන්නේ ලක්හඬ ඕල් ටයිම් බෙට්ස් විත් චාමි. හයි අකි අපි මුල්ලරියව සතොසෙන් මම්බලකෝ කියලා පහුගිය දවස් ටිකේ මිස් කුමාරියා පා සල්තුවයියා සුරේකාකා රේණුකා ඇන්ටි එකතු කරගන්න කියලා තියෙන ප්‍රියාකා ඔයාට නිකන් ආලවට්ටම් දාලා කියලා තියෙන මම එක කියන්නේ නෑනේ වගේ හිතරි දෙයි කියලා. තිසර thank you message එකක් කියවුවට පොල් ගහවල බැලුම් ගල කන්දෙන් ඔන්න අතින් දම්මා දෙන්නවා අපිට දැන් නිවාඩු කියලා හසඳරා තමයි message එකක් කියලා තියෙන්නේ. අමසුරේකා එකතු කරගමන් අපච්චි සාගරව තාදරෙන් මතක් කරනවා. thank you හසඳරා message එකක් කියවුවට ඔයාට. ඒජි අනුර පොස්සලාව BF ජනපදයට යනු ගෙල් එකතු කරගත්තා. හයි ජාමි සින්දුකට අපි තින්නමු කියලා කියන්නේ වතුව පොතු පිටියේ සමන්ත ඔයාව එකතු කරගන්න ඕනේ. පිළියඳල පැත්තට යනවා. අනුෂ්ක ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. සිසිරස ඉන්නවා තනෝජ මිස් රම්‍ය අක්කා කුමාරි අක්කා ගේතාකා රෝෂිනී ලක්මාලි ප්‍රසාද් රූබන් රමණී නාමලී කුමාරි සහ ඇසරමශ්‍රී ඉන්නවා තිලින ශ්‍රියානි රුක්ෂානි රක්ෂා මැෂිනාශ්‍රිය සිසරයිය කියලා දෙන්නෙක් ඉන්නවද? සිසරයියලා දෙන්නෙක් දෙන්නම එකතු කරගත්ත. අනුෂ්කවට වාගේ නම මතක වෙලා තිනවා. හැබැයි මම මතකෙන් කිව්වා ෆස්ට් එකක් කියලා තිරන්නේ මොකද කියන්නේ කියලා බලමු. සමහර මිනිස්සු ඉන්නවා එයාලට රෙදි අදින්න අමතක වුණත් කෙලම් කියන්නේ රටවටේ ගිනි තියල මිනිස්සු කොටවන්නයි අමතක වෙන්නේ නෑනේ කියලා තමයි පෝස්ට් එකේ තියෙන්නේ. ඇත්ත ඉතින් ඕවා. ජානකි වාගේ මැසේජ් එකක් තියෙනවා. ඔයා කොහෙද කියලා නෑ වුණාට. රණවිරු සෙවනේ නිවාසික සිළු දෙනාම ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙනවා. කෝප්‍රල් බණ්ඩාර ස්තුතියි මැසේජ් එකක් කිව්වට මං ආතරෙන් සහ ගෞරවයෙන් ඔයාලව එකතු කරගන්නවා. ජය වෙන්න ඕනේ. Good afternoon. ලස්සනම ලස්සන සින්දුවක් ඕනි පැල් පොල ප්‍රදීප් මනෝජ් වාගේ මැසේජ් එකයි කිව්වේ. ඊට පස්සේ තව එක මැසේජ් එකක් බලමු ඩක්කාලා. හයි සුබ දවලක්. කොහොමද ඉතින් වාට? ඔන්න මාත් තව සින්දුවක් ගන්න පරිස්සමෙන් ඉන්නවා මං මල්ලිකා. මං බැලුවා කවුද කියලා මල්ලිකා. මං මල්ලිකා නෙමේ මැසේජ් එක එවලා තියෙන්නේ. හරියනම් මේ සින්දුව අහගෙන මොකද වෙන්නේ? මේ සින්දුව අහගෙන අපි මේ පැන් ඊළඟ පැයට යන්නයි හදන්නේ. 0.7 0.3 0.5 0.7 මැසේජ්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා තිබෙනවා. 2019 වසරේ රාගම පොලිස් වසමේදී වල්පොල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහර දී ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධවයි මීගමුව මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙන්නේ. චෝදිත පුද්ගලයා අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව නඩු විභාගයටගෙන මෙසේ දඬුවම් නියම කර තිබෙනවා. පොලිසිය පවසන්නේ රණේපුර දේවගේ රණුක ඉරන්ද විජේතුංග නැමැති චෝදිත පුද්ගලයාගේ වයස අවුරුදු 38 බවයි. වල්පොල රාගම් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් 0718591604 හෝ 0719627561 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. තායිවානයේ යුදාභ්‍යාසයක නිරත වනවා. එරට තායිචෝ නගරයේ කේන්ද්‍ර කරගෙනයි ඒ සිදු කෙරෙන්නේ. ඒ අනුව එම නගරයේ ගැවසෙන ජනතාව වීදිවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර යුදාභ්‍යාසය සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. නගරය තුල අන්තර්ජාල පහසුකම් සීමා කිරීමද සිදුවනවා. චීනය විසින් තායිවානය තමන්ගේම භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තායිවාන බලධාරීන් සිය ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. චීන ප්‍රහාරයක් හෝ ස්වභාවික විපතක් සිදුවොත් ඇතිවිය හැකි සන්නිවේදන බාධාමින්ම අනෙකුත් බලපෑම්වලට මුහුණ දීමේ පූර්ව සූදානමක් ලෙසද මෙම යුදාභ්‍යාසයේ පවත්වන බව තායිවාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. මේනඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: Lakhanda Radio ITN.
2: Dannawada time pass karanna ona nan potak gewanne film ekak balanna. Habai ekata manuss ekak thoraganna epa.

0: Anda Radio ITN.
1: ධන්නවද කොලී ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's it, Chami. හවස දෙක පහ වෙලා විනාඩි 12 වලාව ලස්සන හින්දි සින්දුවක් අහන්නට යද රස්වෙල් මගේ සුබදා වලාකේවා ශාමි 0.7.3.93.5 93.7 ට එවලා තියෙන කාගේ මැසේජ් එකද මම මේ කියන්න හදන්නේ ගෙස් කරන්න බලන්න ඔයාගේ මැසේජ් එක තමයි ඔබසිංහ බණ්ඩාර ඔයාව එකතු කරගන්න ඕනේ සිද්ධා කන්න එකතු වෙලා ඉන්නවා කියලා තියෙනවා බිරිඳ තමර අපේසිංහ දේනිය රිද්මි ගමේ හැමෝමත් ඒ කියන්නේ බෙලිහුල් ඔය මුත්තිට්ටුවේගම ඔක්කොමලව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට සුබදාවලා ශාමිනංගා කොහොමද ඔයාට අපිත් සතට සිද්ධාගෙන ඉන්නේ ඔයා ඉල්ලපු සිද්ධු මං අරගෙන ආවා ඒ සිද්ධු මං ඊළඟ පැයදී හන්න දෙන්නම් හොඳ බලත් සිංහලෙන් දහරා ඔයාට කිව්වේ අම්මා තාතා ඉන්දුනිල් ප්‍රණීත මදු තුහින බබා ඉන්නවා ආදි බබා ඉන්නවා පැලවත්ත රංග ඉනුකි බබා ඔයාව අමතක කරේ නෑ මම ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ අදත් අපි ඔයා එකම තමයි ලස්සන සින්දුවකට එකතු කරගන්න දුව මෙත් නදී මහත්තයා හේමන්ත ද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිරකසිරි මනෝහරි ප්‍රනන්දු අක්කා ඉන්නවා අනෝමක්කා ප්‍රභානන්ගේ ගාමිණී අයියා මැනිකේ ඔයාගේ මැසේජ් එක කිව්වේ මැනිකේ දඩම් ගස්ලන්දින් ඔයාව එකතු කරගන්න අයිබෝන් ලක්කඩ ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා කියලා කියන කොටියා කුඹුරෙන් මතුෂි ඉඳිකා වසන්ත ඔයාලව එකතු කරගත්ත උනේ මේ කවුද මේ හයි හයි හයි සංජීවනී පොකුණු විටික් මහත්තයා දමින්ද පුතාලා දෙන්න සොඳුරු සහ රශ්මිතව එකතු කරගන්න පරිස්සමින් සතුටෙන් ඉන්න ඕනේ ඔයා කියනවා මෙහෙම දෙයක් වනේ එයා හරි හොඳයි කියන්න හදිස්සි වෙන්න එපා. මොකද අවංක මිනිස්සු තමන්ව පෑනෙන් ලිව්වට කපටි මිනිස්සු තමන්ව ලියන්නේ පැන්සලෙන්. මකනෙත් ළඟ තියාගෙන. ඒක නිසා පරිස්සමට. හරි? ඊට පස්සේ කියනවා ඇහෙන හැම කතාවක්ම විශ්වාස කරන්න එපා. දකින හැම හිනාවකටම රැවටෙන්නත් එපා. මොකද මේ ලෝකේ රඟපාන්න දන්න මිනිස්සු දැන් මහ ගොඩක් ඉන්නවනේ. රැවටෙන්න එපා හොඳේ. නොකියුවයි කියලා කියන්නත් එපා. දෙකයි විනාඩි 15යි.

0: Radio ITN.
1: හවස දෙකයි වෙනාඩ 17යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: Live, beat, it, mix winner.

0: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: හවස 2 වෙනාඩි 6යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 26යි.
2: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: Lucaia, mare vedene une. Tocchi che vuole, ma le memory lost chila.
1: Memory lost? Call the doctor. Yaro sunnade.
0: మమ్మ కిరిక బుణ్య అయ్యా సీని వెళ్ళిని ముక్కు తద్దపై విడుకురని అయ్యా మాట
1: సూపర్ డాక్టర్ ని డాక్టర్ హరియటం కీల తీయాలి
2: హినా వేవి సింధు అన్న FM 93.5 FM 93.7 హందేవి హతర వెద్ది ట్యూన్ కరలా తీయగన్
3: හවස 2:28 වෙලාව 0.7 0.3 93.5 93.7 ඒ අපේ මැසේජ් නම්බර් එක ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම all time bits චාමි අපි අද post එකක් දෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා ආගෙන නම් ඉන්නේ මම තව පැය භාගයකට පස්සේ ඒ post එක ගැන කියන්න චාමි අක්කා ෂෙවොන්ව එකතු කරගන්න කියලා මැසේජ් එකක් කරලා දෙනවා හරි ෂෙවොන් අපි සිද්ධාක් ආවා අක්කේ අක්කේ ප්‍රියදර්ශිනිව එකතු කරගත්තා මම එයාට ඉතින් ඕන නමක් දාලානේ තියෙන්නේ තිසර මං කැපති නෑද එහෙම කියනවාද කමන්නානේ මුල්ලේරියාවේ තිසර ඔහට තමයි මං ඒ කිව්වේ සුබ දවලක් වේවා අපි තාගර ඉන්නේ ලස්සන සිඳුවක් ඕනේ කියලා සෙතිච ගුණසේකර ඉතාලියෙන් එවපු මැසේජ් එක බලවහතරෙන් එකතු කරගන්න ස්තුතියි චාමි මං ජානකි මොනිකා පිෂාම් පිෂාත නෙමෙයි ප්‍රියන්ත ඊට පස්සේ ශානිකා බිනල්කා කියෝ සයමි ආර්වේ ටානි ජපානයේ දඟ අහන් ඉන්නවා කියලා තියෙනවා එහමෝ මං ආතරෙන් එකතු කරගන්න තැන්ක්යූ චාමි අක්කා සුබදාවලක් කියලා මැසේජ් එකක් තිබ්බට මදු ඔයා නෙමෙයි ඔයාව එකතු කරගන්නම් ස්තුතියි අත කොමඩි වෙලාවක් වගෙන මට මැසේජ් එකක් එවුවට අතීතයේ කොච්චර වේදනාවර වුණත් ඒක මගේ මුළු ජීවිතයම නෙවෙයි මගේ ඉතිරි පිටු ලස්සට ලියන්න මට තවමත් පුළුවන් කියලා කියනවා වැරදි පාරක යන්න හදුවම මං ඒව හරි පාරට ගත්තා ඒ සතුට මට හැමදාමත්ම තියෙනවා මනෝජ් ඔයාවත් එකතු කරගන්න කොහෙන්ද කියලා ආපල් පොලින් එකතු කරගත්තාම දෙවෙනි පෑ සරසන්න මිහිරැති කී හඳින් චාමි අලුත් සතියක් උදාවන වඳුරබ ලේලුබලින් රසික රංජි කටබුරාවෙන් ඉමාෂ දිනෙත් දිනියායෙන් සුසන්ත සඳමාලී අහගින්නා කියලායි ඒ මැසේජ් එකේ තියෙන්නේ ඊට පස්සේ අපි යනවා ඇලි ගොඩට ආනන්ද ආනන්ද ආනන්ද ආනන්ද අහගෙන ඉන්නේ සිද්ධා කහන්නවා ඉන්නවද කියලා මම මේ බැලුවේ නිකමට හවස 2:28

ව්‍යාපතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැය තුනක් සතිය දවස් වන දවල් එක එඳ හතර වෙනකන්.

0: හවස දෙකයි වෙනට හතලයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: දෙකයි විනාඩි 40 කියලා වෙලාවත් මතක් කරගත්ත එකේ අපි ඩෝම ගැන චුට්ටක් මතක් කරගෙන යන්න. දැන් වාට ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන රටකජෝ කජෝ සූර්යකාන්ත වටකා අප කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්නත් පුළුවන්, පොල් තෙල් හදාගන්නත් පුළුවන්. ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන තමයි මම මේ මතක් කරන්න හදන්නේ. සිංගල් පෙස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන ධාර්තාවය ගතුතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය ගන්නත් පුළුවන්. මිල වෙන රුපියල් 88.1117 679.579 කෝල් එකක් තියෙනවා. ඔයාලට තව වැඩි විස්තරයක් දැන කියා ගන්නත් පුළුවන්. ඒ අතරේ 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් කියලා මම තාම කිව්වෙ නැන්ද? නැත. බලන්න බලන්න මම දැන් ගියයිද කියලා එනවා. අපි යනවා ඉම්බහගමුවට. නන්දනී අක්කා, සනීතා, සරෝජා, වෙජිතා, අනෝමා, නිලන්ති, සංජීවනි එකතු කරගන්න කියලා අරුණී තමයි මට මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. හයි චාමි මැනිකේ කියලා නවක අලින් ඕසිස් එකේ ඕෂධ රාත්‍රිට එකතු කරගත්ත ස්තුතියි මැසේජ් එකට. ඊට පස්සේ මාධ්‍ය වලින් ගයාතුමී, හයි, තැන්ක් යූ. සින්දු අක්කාම දෙන්නම්.

0: 105 FM 93.7 La Conda Radio ITN
1: හවස දෙකයි විනාඩි 45යි

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩී 49යි වෙලාව. හයි ජාමි, නුඹ ඇපල් මලක් වාගේ සින්දුව දෙන්න කියලා තමයි තියෙන්නේ. නාවල පිටේන බුද්ධිය අපි සින්දුව හමුයි ළඟපෑදී. කවද ඔයා මේකවත් කාලේ ඉන්නකෝ කියලා මට තින් ස්ටිකර් කැම ටිකක් එවලා තියෙනවා. ඉතින් ඒකත් මම දැන් දැකලා සනසන්නහරි. Thank you. සමහර දවසක් ශාමි පරකඩුව පොහොර බවෙන් බොස්සේ නොතෙලා කුමාරස, චන්දිමාල්, සුරේෂ්, රුග්මන්, අංජලි, හෂෙන් බන්දාර ඇතුළු ලක්කඩහන කෝමලව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ආදරණීය ශාමි නෝනේ, දවස් දෙකක් නිහඬියාව රජ කරලා අත සිට දවස් පහකට ඇත ගේ පෙරලා ඔපේ හඬ නැසුනම හදවත ලෙඩ වේලා ගේයක් දෙන්න සුව වන්නට හින හේලා කවුරුත් නොමැත හිත සනසන ඔබ වාගේ ඇසුනත මදයි හඬ ඇහුවම හිතට මගේ එහෙම කියන අය ඇත දැන් ලෝකෙ වටේ ඉනුමන ගුවනේ අපහාසර නැල්ල වගේ බලන්නක ඒක ලස්සන හරිම ලස්සනයි. ඔත ලස්සනට කවි ලියනවා තුෂාරි. නියමයි. ඒ වුණාට මම නැති දවස් ටිකේ මස්සිනාට උණ හැදිලා කියලා කිය ආරංචියක් ආවා. හොඳට බලාගන්න කියලා මං ඉතින් නෑනන්ට කිව්වා. නෑන තමයි හොඳම කෙනා. ලෙන්ඩුම්ව බලාගන්න නේද මස්සිනා. දැන් ඉතින් හොඳ වෙනවා. මේ සිංහහන්න දුන්නනේ. අයි නියමටම ගැලපෙන සින්දුව. නැද්ද මං කියන්නේ. හස දෙකයි විනාඩි 50යි.

0: Ganu ganu ma tamai appa
1: Lakhanda Radio ITN
2: හවස දෙකයි විනාඩි 57යි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

එල් මහේ කුරුල්ලෝ කියා ගියේ නැහැ කිව්වහම මාවතේ ගොඩට වැටෙනවා. මං කියලා ගියේ නැත්නම් ඊළඟ පැයට යනවා කියලා. නේ. අපි යනවා එහෙනම් අපේ අන්තිම පැයට.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි ඉබත් වෙන සහයෝගීතා අනුග්‍රහය
2: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
3: ලකඩ දේශීය ප්‍රවෘත්ති
4: විදේශීය දුම්වැටි 7000ක් සමග සැකකරුවෙකු අත්තරංගොඩ ගැනීමට ආරක්ෂකාංශ සමත් වුණා. ශ්‍රී ලංකා නාවික හමුදා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව මොල්ලිපුරම් ප්‍රදේශයේ එකබද සෝදිසි මෙහෙයුමක් සිදු කළා. ඒදී විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු අත්තරංගොඩ ගැනුණා. වයම නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තඹපන් න්‍යායතනයට ලද තොරතුරක් අනුවයි වැටලීම සිදු කෙරුණේ. එහිදී විදේශ දුම්වැටි 7000ක් සමග අත්තරංගොඩ ගස් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිසිය වෙත බාර දෙනු ලැබුවා. සැකකරු නොරොච්චෝලි ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉන්දුනීසියාවේ බ්‍රෝමෝ කන්ද ආශ්‍රිතව පැතිර ගිය ගින්න නිවාතම ඇති වෙනවා. ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පිහිටි බ්‍රෝමෝ කන්ද ජාතික උද්‍යානයේ පැතිර ගිය දැවැන්ත ගින්න නිවා දැමීමට බලධාරීන් සමත්ව තිබෙනවා. පසුගිය තුන්වනදා ආරම්භ වූ මෙම ගින්නෙන් හෙක්ටයාර 550ක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. ගින්න පාලනය කර තිබුණද ගිනි කන්දේ ආවාටය ආශ්‍රිතව තවත් ගිනි ගැනීම් කිහිපයක් හඳුනාගෙන තිබෙන බවයි බලධාරීන් පවසන්නේ. එම නව ගිනි ගැනීම හෙක්ටයාර 20ක පමණ ප්‍රදේශයක පැතිර ගොස් තිබෙනවා. ගින්න තවදුරටත් පැතිර යාමේ අවධානමක් පැවතින බැවින් ගිනි නිවීමේ මෙහෙයුම සඳහා පුද්ගලයන් 120කට අධික පිරිසක් ජල ප්‍රහාර එල්ල කරන හෙලිකොප්ටර් 3ක් ඩ්‍රෝන යානා සහ ගිනි නිවන රථ යොදවා තිබෙනවා. බ්‍රෝමෝ කන්ද සක්‍රීය ගිනි කන්දක් වන අතර එහි ඇති සුවිශේෂී ගිනි කඳු ආවාට හේතුවෙන් ඒ ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක ගමනාර්ථයක් ලෙසද සැලකෙනවා. ගින්නෙන් කිසිදු පුද්ගල මරණයක් වාර්තා වී නොමැති බවයි ඉන්දුනීසියා බලධාරීන් පවසන්නේ. මේලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු හතරට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: மெய்பே மொழி மத கிரீம சுரேக்கி முமாக தொட்ட
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්න රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු දොරක.

0: ඕනම නම් සතිය දෙනකන දවල් එකේ ද හතර වෙනකන්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

හවස 3 විනාඩි 11 වෙලාව මං හිතන 10 සින්දු තමයි මගෙන් ඉල්ලලා තිබුණේ. මං කියවනේ 3 පැයදී හම්ම කියලා. වරන්දක් වුණාම මං වගේ ඉෂ්ට කරන්න ඕනේ. හරි, සුබ දහවලක් වේවා. රත්මල්කොට අනුර, සුජාතා බටවල, ශිරන්ත, නිසංසලා, දිලිනි, නන්දතේජ, රම්යා, ඉන්ද්‍රානිත් එක්ක, බිමාන්සා, චූටි දුව, PVOB එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කොස්කමින් ස්වර්ණා ජයවර්ධන උපු මැසේජ් එකට ස්තුතියි දෙක මැසේජ් එකක් ආවලා තියෙනවා. අක්කේ අක්කේ චාමි අක්කේ කොහමද අක්කේ ඉතින්? ලස්සන සියද ටිකකට අපිවත් එකතු කරගන්න. මදුෂ අයියා, තිසර අයියා, තෙලක් සිරි අයියා, කරදන ටී ෆැක්ටරි එක හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. අපිත් ඉන්නව මොරටුව ඉදි බැද්දෙන් ලස්සන සින්දුවක් ඕනේ. රංග, වජිර, අසේල, බොස්සත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කේ ඔයාට කියවනවා වැඩි, හරිද? අද විතරයිද? බලන්න පොඩි සරවත් කියවනවා වැඩි, හරිද? සුබ දවසක් වේවා චාමි. ගම්පහ ඉඳලා දෙලුම් මේ ඔයාට දාන පළවෙනි මැසේජ් එක මැසේජ් දෙන්න නැති වුණාට අපේ වැඩපළ හැමදාම මහන්‍ය අපිව කියලා තියෙනවා. ඉතින් කිමද කාරණා මැසේජ් නොවන්නේ එවන්නට මෙච්චර දවස්? හරි හරි, ඔයා අද තමයි හරියටම අපිව අහන්න පටන් ගත්තේ කියලා මට හිතෙන්නේ. අහන් ඉන්නවා කියලා අපි දන්නේ අද. ඒක නිසා දිගටම අපි වහන් ඉන්න අතරේ මැසේජ් එකකුත් එවන්න. හවස 3 විනාඩි 12

0: Radio ITN.
1: හවස 3යි වෙනාඩි 16යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

0: Lakhanda Radio ITN.
1: හවස 3යි වෙනාඩි 22යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
0: ලකාණ්ඩ රේඩියෝ ITN.
1: හවස 3යි විනාඩි 22යි වෙලාව. මං තවමත් සැරි සරමින් ඉන්නේ WhatsApp එක පැත්තේ. text messages පැත්තට මම යන්න නියමිතයි. එතකොට Facebook එකේ post එක දිහා බලලා ඒකට comments ආපු likes ආවද මං කියන්න ළඟයි. හැබැයි තාමත් මේ WhatsApp messages වලින් මට මිදෙන්න බැරි වෙලා තියෙනවානේ. ඔබෙන් මිදලා යන්න බෑනේ වගේ එකක් තියෙන WhatsApp group එකත් එක්ක. බලමු. සුබතාව ලක්ෂ්මි. කුඩමාදුවේ මේ මැසේජ් එක බොස්සිනා සම්පත රේණුකා මානෙල් නන්දනී නයනා උදේශී රාධිකා පහන්ව එකතු කරගන්න කියලා දෙලේක තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ෂහන් ඔර ලස්සන සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ පොල් ගහවෙල ඉහළගම ගම්මානයේ වටුමටුවේ සුදා අයියා චොටි අක්කා හයි කොහොමද අහගෙන දින්නේ සින්දුවක් අහන්න දෙන්න මං අහගෙන දින්නේ කියලා ඇහුවේ. චාමිනාගේ සුබදවසක් වේවා. අපිත් ඔයාව අහගෙන ඉන්නේ. මාතලින් මේ මැසේජ් එක කුමාරී නයිනිකාන්ති දම්මිකා ගාමිණී සුභාෂිණීව එකතු කරගත්ත සුබ සන්ධ්‍යාවක් චාමී. මොරන්තුඩුවේ මේ මැසේජ් එක චමිලගේ උපන්දිනය අතනේ. ඉතින් ඇයට සුබ පතනවා කියන්නේ කුමාරී සමන්වලී සුපුන් ඕෂධ සිරියලතාන්ටේ ලීලාන්ටේ සකුරා ටීම් එක නේ. චමිලා අහුනද වට හැපි බර්ත්ඩේ කියලා ඒගොල්ලෝ කියනවා. එතකොට මාත් කියනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා චමිලා ඔයාට. හැමදාම සතුටෙන් මේ වගේම හිනාවල ලස්සනට ඉඳ ලැබේවා කියලා අපි ඔයාට ආදරෙන් ආශිර්වාද කරනවා. හරි, හැපි බර්ත්ඩේ. අපි අපිටම කරුණාවන්ත වීම, ආදරේ වීම අපිව සතුටින් තියන උදව් වෙනවා. චාමි ගෑනු ළමයාගේ වැඩසටහන ආරම්භයේදීම කියපු මේ අදහස මම අගය කරනවා කියලා තියෙනවා. මේ වගේ වටිනා අදහස් රසිකින්ට කියලා දෙන මේ වැඩසටහන ඇත්තටම අගය කරනවා කියලා තමයි කියන්නේ. කවුද දන්නවද? නිව්සීලන්ත වල ඉඳලා දුලීප් සමරසිංහ. ස්තුතියි ඔබතුමාට. අද නිව්සීලන්ත වලට උෂ්ණත්වය අංශක 10යි කියලා තියෙනවා. ටිකක් හොඳයි කියලා තියෙනවා. අපිට නම් මේක ගොඩාක් හොඳයි. හෙලෝ චාමි, කොහොමද? හොඳින් නේද? ඔයාගේ වැඩසටහන අහගෙන වැඩ කරනෝ සුපිරි හොඳේ කියලා බහරෙන් වලින් මේ මැසේජ් එක. චන්දනගේ හැන්නදි කොහොමද? ජපානෙන් ඉන්නවා දිල්ෂී. ඔයවත් ආතරින් මම මතක් කරනවා. තංගල්ලෙන් ආතරණී බිරිඳ ශ්‍යාමා ජෝන්. අපි සින්දුවක් අහමු කට්ටියම එකතු කරගෙන. ලස්සන සින්දුවට අපි තින්නවානේ කියලා අලව්වේ මේ මැසේජ් එක. දර්ශනී කුමාරතුංග ස්තුතියි. හයි සිස්, හව් ආර් යූ කියලා අහන්න කවුද ඉතින්? රත්තටින් චානු. ඔය ආදරය කටු සටහන් සින්දුව ඉල්ලලා තිබුණට මම ඒක ගෙවුණු පැයනේ, ගෙවුණු පැය අහන්න දුන්නා. හයි චාමි, සුන්දර දවසක් ඔයාටත්. කොහොමද ඔයාට? සුපුරුදු ආදරෙන් ලැංගතු කමින් අදත් ඔයාව සොට්ටක් අහලා යන්න ආවා කියලා තියෙනවා. ගැන බිසි. අද නිෂුනේ මැලේසියාවල ඉඳලා එපු මැසේජ් එක. ලස්සනයි සුපිරි ප්‍රෝග්‍රෑම් එක කියලා කිව්වට ඔයාට තැන්ක්යූ. ඔය කියනවා අද දැනුනම තැන් කියලා නතර වුණු තැන් කාලයක් එක දවසක වේදනාත්මක මතකයක් විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා සම්බන්ධතා ඇතුළේ කවතාවත් කාටවත් ඇබ්බැහි නොවේ ඉන්න. මොකද ඇබ්බැහිවීම කියන්නෙම මාරාන්තික රෝගයක් වගේ. ඒ නිසා අපි හුරු වෙන්න ඕනේ වෙන කාටවත් වඩා තමන්ටම ඇබ්බැහි වෙන්න, තමන් තමන්ටම ආදරය කරන්න, තමන්වම විශ්වාස කරන්න. මං කියුවනේ කොයිම වෙලාවකවත් මනුස්සෙක්ට උනවට වඩා ඇබ්බැහි වෙන්න හොඳ නෑ. 3යි විනාඩි 25.

0: Lakhanda Radio ITN.
1: ඉතින් ඊට පස්සේ අපේ WhatsApp එක පැත්තෙන් මේ අවස්ථාවේදී යනවා text messages ටික බලන්න. නැත්තම් බැනුම් අහලා ඉවරයක් වෙන්නේ නැහැ නේ. සුබ දවසක් වේවා මාවත් සින්දුකට එකතු කරගන්න කියලා. අද පළවෙනි text message එක වල තියෙන මට කෑගල්ල මේ දිනිය ගමී උපනන්ද මහත්තයා යන්නේ. හරි හරි හරි එකතු කරගන්න. නෝරින් සංජීව කවියක්ද ගීතයක්ද මන් දැවලා තියෙනවා ඔයාව එකතු කරගන්න හඳ ඕල් ටයිම් බෙට්ස් එත් මනෝජි වසන්ත කුමාරේ ගම්පොලින් ඔයාවත් එකතු කරගත්තා වුණ චාමි අපේ මැසේජ් කියවන්න අන්තිම පැය වෙනකන් එන්නේ ඇයි කියලා අහලා තියෙනවා එම වලට ගොඩාක් ආදරේ හින්දා ඒතර කේතියක් නැහැ නේද නෝරින් සංජීව තමයි මැසේජ් එක අයවලා තියෙන්නේ අද තාතරෙන් වාගේ ප්‍රෝග්‍රෑම් එකහන් ඉන්නවා මෙයන් කොටින් ලස්සන සිද්ධා කහන්න දෙන්නම් දුව චතු හයි චතු කියලා මං කිව්වා කියලා කියන්නේ ගෙදර නෑනේ යා වැඩට ගිහිල්ලා පොත මදු ඉන්න මහත්තයා සෝදාත්ව එකතු කරගන්න ඊට පස්සේ චාමිනංගි අද එල්ල එක්සෑම් එක ලියන යුනිට්ම සහ තිමෙත් දුවලට පුතාලට එක්සෑම් එකෙන් ජයම ලැබෙන්න කියලා සුබ පතනවා කියලා හොරණින් ඉනුම්ක තමයි වටවේ මැසේජ් එක වල තියෙන ජයම වෙන්න ඕනේ දෙන්නටම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ මැසේජ් එක කොහොලානේ ජය කලනි ඔයාකින් උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුළු ලක්කඩාන ඔක්කොමල වොන්න එකතු කරගන්න කියලා තියෙනවා ඊට පස්සේ අලවටන් ගොඩායි රත්තරන් එකෙන් පටන් ගත්තම ඔක්කොම තියෙන ස්වර්ණ බර්ණ වලට අවශ්‍ය ඔක්කොම ටික එකේ තියෙනවා ඒ මැසේජ් එකේ නේද තමලා ඔයාව එකතු කරගන්නවා රත්නපුරේ එරත්න පැත්තෙන් ඊට පස්සේ සේරුවා වලට යනවාම කේටිඑස් සමරසිංහ යාළුවෝ ඔක්කොමලයි ගෙදර ඔක්කොමලයි එකතු කරගත්තා අලම පැතර ගියාම කැකුලාවල රත්න කහඳව සුනිලා සමන් සුමන රත්නව එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙන්නේ. තව ඉතින් එතරම් මැසේජස් ඉතුරු කරගත්තා. ඒ ටික මේ සුද්ද පස්සේ. අහන් ඉන්නේ තිබුණා සීමාවක් තියෙනවා කියලා මම හොඳට ඕම දන්නවනේ. 3 විනාඩි 30

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa tonai, winade tispai. La Khanda Facebook page ekata gehamu. Apre tena programs gana post tenawa, videos tenawa balanna. Tama api follow karala natha follow karala tiyanna one. Harida? Mama hoyala balno e gana. Mata vena wada nanne. බලව කවද පෝස්ට් එක දිහා බලලා තින්නේ කියලා. කැලුම් එම් සමරසිංහ ස්තුතියට අසංක ෆර්නාන්ඩෝස් ඔබ සතියක් වේවා. දැසින් නොදකින ඈතක උන්නත් සිත විමසන්නේ ඔබේ ගැනයි කියලා. සුරේකා රේනු නමත් පොඩ්ඩක් මට හෙට මෙහෙට වෙන්න ගියා. දිලිනි දයා රත්න ස්තුති වගේ කමෙන්ට් එකට මැනක සොඳරවන් ස්තුති නසංසලා කුමුදුනි සොඳර දවසක් වේවා ඔයාට උපල් වචිර ප්‍රසන්න thank you තුෂාලිය තුගල මොකද කියන්නේ සිතන සිතුමන් සඵල වේවා සතිය සුබ වේවා ජයම වේවා කියලා තියනවා ඔයාටත් එසේම වේවා දෙපළටම පුෂ්ප කුමාරයස් ලේනගේ thank you සුමනා මහත්මිය ස්තුති වගේ කමෙන්ට් එකට ප්‍රේමසිරි බංකමෝගේ කුණ්ඩාගල පොතු හැරින් එකතු කරගන්නු සුබ දවසක් ශාමිවාට වැඩ කරන ගමන් ඩක්කඩහගෙන ඉන්නේ කියලා චින්තක කොරියාවෙන්ද ඔයා දැන් මැසේජස් එවන්නේ ඔයා දැන් කමෙන්ට් කරනවානේ ඔයා සෑහෙන දියුණු වෙලා එයාව එකතු කරගන්න මම බැලුවයි මැසේජ් එකක් ආවේ නැත්තේ කාලෙකින් කියලා ඊට පස්සේ අපි යනවා බොලස්සේගල 10 වගේ කමෙන්ට් එක බලන්න මම හඳින් කොහොමද කියලා අහලා තියෙන නිසායි කිව්වේ විශ්ව විහංග කටනායක චෙෆ් එකෙන් එකතු කරගන්න මල්ලිකා කුමාරි හයි කොහොමද තරුෂි බස්නායක චාමි අක්කා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා ඌ ඔයා තමයි ඔයා හදට ආදරේ චාමි කියලා ප්‍රියංගී ශිරෝමාලි කමෙන්ට් එකක් දාලා තියෙනවා thank you අහගින් එකම මතය ඉතින් මේ පැය තුනක් මාපලගම පියල්චේ ස්තුතියට සමීර දේශාන කැපිත් ඉන්නවා කියලා තියෙනවා රූපසේන ගුණ තිලක ස්තුතියගේත් කමෙන්ට් එකට අද ගොඩාක් කමෙන්ට් තියෙනවා අස්සක්කට වහක් වෙන්න එපා මගෙන් තමයි ඉතින් වැදුනතෝ කවුද ඉන්නේ තව මට මිස්සුලු නිපුනා කලංක යතේ ශෙට්ටිගේ චමින්ද දර්ශන දලිප් සමරසිංහ අජන ජයතිලක නිශාන්ත වික්‍රමසිංහ මහින්ද කුමාර රවේන්ද්‍ර දිනු සුරන්ති ඔයාලා ඔක්කොමලව මතක් කරනවා හොඳේ thank you අනේ එතකොට මට සතුටුයිනේ හවස 3:00 විනාඩි 38

0: 43 විනාඩි 42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
4: Marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena Domas entry wiketi miyantrika sadambara himikaru ekuwanna. Adumama tanna 01177 679 579.
1: Sahayogita anugrahaya. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනු දෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. ලකන්ඩ රේඩියෝ ITN.
0: හවස 3 විනාඩි 43. ඇත්තම කිව්වොත් මගේ කටත් එක්ක රිදෙනවා. මැසේජස් කියලාව. වෙනදා වගේම අදත් සතටම අහගෙන ඉන්න ජය වේවා කියලා කිරිබත් ගොඩ උපුල්. ඔයා මැසේජ් එකක් කියවලා තියෙනවා. Thank you. කියෝ මගේ චුරිදුව සහස්නාගේ 13 වෙනි උපන්දිනය. එයාට අපි හැමෝම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ඉනෝක ඔයා මැසේජ් එකක් මට එවලා තියෙනවා. කන්දලමේ දෙමට හත පාලම ළඟ බොජි කඩේ ඉන්නේ නේ ඔයාලා. සහස්නා ඔයා හගෙනද හිටියේ? ඔයාට අපි හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා වත නිතර නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා. හොඳට ඉගෙන ගන්න, හැමදේම ඔයා ප්‍රාර්ථනා කරන විදිහට මිෂ්ට වෙන්න කියලා අපි ඔයාට ආතරෙන් ආශිර්වාද කරන සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. Good evening, Chami. ඔයා ඔහොම කිව්වට ශ්‍රාවක අපි ඔයාව අහන්න ඇප්පැහි වෙලා ඉන්නේ කියලා තියෙනවා. දැන් මොකෝ කියන්නේ අද පමා උන අවසන් ගියට හරි එකතු කරගන්න කියලා තියෙනවා. කමන්නෑ කමන්නෑ, මම දැක්කා ඔයා ෆේස්බුක් එකට ගිහලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක නිසා මම ඔයාට සිතකම් දෙන්න නැත්තනම් දෙන්නේ නැහැ. ඉතින් සුමන ඇතුළු යාළුවෝ ඔක්කොම නව එකතු කරගන්නේ බොය ගොඩින්. ඊට පස්සේ අද මාලිත සිතුම් ඇන්තෝරියන් හි අපේ සිතුමිතුවක උපන්දිනය. ඇයට සුබ උපන්දිනයක් වේවා. එයාට හැමදාම ආදරේ ජනකී යනුලි පසත්. මේ හැමෝම එකතු වෙලා තමයි විශ් කරන්න කියලා තියන්නේ. සිතුමි ඔයාටත් හැපි බර්ත්ඩේ. නිතොත් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ඔයාට. ඉරකා බණ්ඩාර වගේ මැසේජ් එක පූකුටින් මහත්තයාලා සන්ත සංජීව ලක්වින් සස්මින් ගැතමින් ජනකිව එකතු කරගන්න කියලා තමයි ඒ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මං යනවා කෑගල්ල කංකිරි හැටිමුලට. හායි සෑහෙන දවසකින් කෑගල්ලේ චන්දියක් කොටලින් චන්දි නංගව එකතු කරගන්න කියලා තියෙනවා. චතුනි නේත්‍රා මට ඔයාලගේ මැසේජ් එක ආයිමත් මිස් වුණා. මං හිතන්නේ හරිම ලස්සන විදිහට ධනෝෂි දෙදුලංගන ඒ මැසේජ් එක මට සීන් වුණා. ඊට පස්සේ මට ඒක මිස් වුණා. එහෙම තමයි සමහර දේවල් වෙන්නේ.

0: ITN
1: හවස තුනයි විනාඩි 49යි වෙලාව. ආය මං ආවා ටෙක්ස්ට් මැසේජස් පැත්තට. සුබ දවසක් ශාමී, ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා චන්දි මහවත්ත පස්සාලෙන් එවපු මැසේජ් එක. අද කවියක් ලියලා නැති නිසා දෙන්න හින්දි සින්දුවක් අහට මං ඈ. හමු හමු හමු බලමු. මං හැබැයි දැන් ටිකක වෙලාවකට කලින් දුන්නා නේද? මේ මැසේජ් එක කාගෙන්ද? පරකඩුවෙන් නිවර්තන. අපි සින්දුවක් අහමු. අහයකි මාවත් එකතු කරගන්න ඉරේෂා කළුතරින් එපු මැසේජ් එක. ඊට පස්සේ හෙලෝ ශාමි අක්කේ, ප්‍රෝග්‍රෑම් එක සුපරියක් කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකේ ටයිම් එක වැඩි කරන තුරු මම මග බලාගෙන ඉන්නවා කියලා තියෙනවා. තව දිගට තියෙනවා. බලමු නම කොහේ හරි තියෙද කියලා. අම්මා තාතා නංගි සත්සරණි ආකර්ෂා, සහස්නා හන්සලේ, වර්ෂා රසාංජලි, දිලිනි නිමේෂා, කවිෂා සංදීපනී නංගි, ප්‍රසාදිනි කවින්ද්‍යා නංගි, සුමුදු තීක්ෂණ එකතු කරගන්න කියලා තියෙන්නේ. අනු දැරණිය කලින් ලස්සන නම් ටිකක් තියෙනවා නේද ඔයාලා ගෙදර ඉන්න අයට? මාත් එන්නද ඔයාලා ගෙදරට? නම වෙනස් කරන්න බෑ. හැබැයි මගේ නම ලස්සනයි. අනේ ඒ නම් වලට වඩා ලස්සනයි කියලා හිත හදා ගන්නවා. හවස 3:50.

හවස තුනයි විනාඩි 54යි. නොබලා මාදිහා කියලා කියන්න කවුරු හරි ඉතුරු කරලා යන්න හොඳ නෑනේ. මැසේජස් ඔක්කොම ටික කියලා යන්න ඕනේ. දොට වැවේ වගේ නමක් තමයි මට කියව ගන්න පුළුවන් වෙන්නේ මේ තියෙන විදිහට. චමිදු හරිද? චමිදු එකතු කරගන්න. ගමේ නම නම් සමහර විට වැරදි වෙන්න ඇති. ඊට පස්සේ ධර්ණියගල ඔක්කොම අයව එකතු කරගන්න කියලා තියෙනවා. දිශිනි කඩේ අය මම බැලුවා කෝ කියලා අහගිටද හිටියේ. ස්තූති ස්තූති ස්තූති මතු තැන්කූ මං වගෙන කිව්වා. තරහ වෙලාද කියලා තහල තියෙනවා. තරහ නෑ, තරහ වෙන්නවත් වෙලාවන්නේ මට මේ පෑ තුනේ කොටින්ම කිව්වත් යන්න දැහැනම් මං. අත මැසේජස් ගොඩාක් ආවා. ඒ සතුට කච්චරද කියලා කියන්න වචන නෑ ඉතින්. අහන් හිටියට මෙච්චර මැසේජස් ගොඩාක් එව්වට මට කම්මැලි නැතුව ඉන්න හේතුවක් දුන්නට ඔයාලට ස්තුතියි. අයිමත් හෙට දවල් එකට අපි මුණ ගැහෙනවා. එතකම් පරිස්සමෙන් සතුටින් සනසීමෙන් ඉන්න ගින්න. මම චාමිකා මනෝජිනි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිට්වාවෙන් හානි වූ බංගදිනි ආනමඩු මාර්ගයේ පල්ලම කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණා.

0: විභාග ආක්‍රමිකතාවලට එරෙහිව ඉන්දියාවේ තරුණ තරුණියන් දහස් ගණනක් තවදුරටත් විරෝධතාවල නිරත වෙනවා. ඉන්දියාවේ ජාකාන් ප්‍රාන්තයේ රැකියා බඳවා ගැනීමේ විභාගවල සිදුව බව කියන ආක්‍රමිකතාවලට විරෝධය පළ කරමින් තරුණ තරුණියන් සහ රැකියා අපේක්ෂකයන් දහස් ගණනක් ප්‍රාන්ත සභා වෙත පාගමනින් ගොස් තිබෙනවා. රංචි නගරයේ පැවැතීමේ විරෝධතා පාගමන පාලනය කිරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. රැකියා බඳවා ගැනීමේ විභාගවල පාරදුෂ්‍යභාවය සහ සාධාරණත්වයේ තහවුරු කරන ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ. විභාග ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අදාළ විභාග අවලංගු කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබෙනවා. විරෝධතාකරුවන්ගේ පාගමන හේතුවෙන් ප්‍රාන්ත සභාව ආසන්නයේ ආරක්ෂාව දැඩි කර තිබෙන අතර විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා. මෙම විරෝධතාව අඛණ්ඩව දින 17ක් පුරා පැවතීම විශේෂත්වයක්. ප්‍රාන්ත රජයේ පවසන්නේ විරෝධතාකරුවන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් වලින් 98% පමණ එකඟ වී ඇති බවයි. විරෝධතාකරුවන් තවදුරටත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් ලැබේ නොමැති බව පවසමින් විරෝධතා අඛණ්ඩව පවත්වාගෙන යනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening drive with Chamit and Charu.
2: Sama anugrahaya.
1: Marksman සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන 01176779.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අතරයි විනාඩි 11 වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාව ගුඩ් ඊවනිං කොහොමද
0: ගුඩ් ඊවනිං අද සඳුදා දවසේ අපි වැඩ පටන් ගන්න වෙලාව අපේ වැඩ පටන් ගන්න වෙලාව හවස ෂිෆ්ට් එකට ඔන් වෙන කට්ටිය වැඩ පටන් ගන්න වෙලාව
1: ඕකේ
0: ඉතින් සඳුදා උනාට කම්මැලි දවසක් කියලා
1: හිතන්න එපා
0: සතුටින් වැඩ කරන්න ඕන
1: ප්‍රබෝධමත්ව වැඩ කරන්න ඕන
0: ප්‍රබෝධමත්ව වැඩ කරන්න ඕන එහෙම නැතුනොත් අමාරුයි නේද
1: ඒකනේ ඒකට සතිය ගෙවා ගන්න බෑ
0: අපි ගෙවා ගන්න සතිය අපිට සැහැල්ලුවෙන් ගෙවන්න බැරි වෙනවා මොකද පටන් ගනිද්දිම ප්‍රෙෂර් එකේ
1: පටන් ගන්න කම්මැලි කමින්
0: අර කතාවක් තියෙනවනේ මේ චාරෝ මේ දිව්‍ය ලෝක යන්න කැමති වුණාට
1: හරි
0: මැරෙන්න කැමති නැහැ කියලා.
1: ආහහා.
0: කියන්නේ මැරුණොත් නේ දිව්‍ය ලෝකේ හරි අපායේ හරි යන්නේ.
1: යන්නේ. ඔව්.
0: දිව්‍ය ලෝක යන්න කැමති.
1: හරි.
0: හැබැයි මැරෙන්න කැමති
1: නැහැ. කැමති නැහැ. ඕකේ.
0: මොකද මැරෙන්නේ කමාරුයිනේ. හරිද? දිව්‍ය ලෝක යන්නත් ඕන.
1: හරි.
0: මැරෙන්න බෑ.
1: එහෙම බෑ. දෙකෙන් එකක් වෙන්න ඕනේ.
0: දෙකෙන් එකක් කියන්නේ දෙකම වෙන්න ඕන. ඒ කියන්නේ මැරෙන්නොත් නේ දිව්‍ය ලෝක යන්න
1: පුළුවන්. ඔව් ඒකනේ.
0: ඒක නිසා මේ ගොඩක් අයට එහෙමයි තියෙන ප්‍රශ්නේ.
1: හහ.
0: දිව්‍ය ලෝක යන්නත් ඕන.
1: හරි.
0: හැබැයි මැරෙන්න බෑ.
1: මැරෙන්න බෑ.
0: එහෙම බෑ මේ දෙකම වෙන්න අනේ දිව්‍ය ලෝක යන නම් මැරෙන්න වෙනවා හා හරිද ඒක යන්නේ අපිට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා අපේ ටාගට්ස් වලට යන්න අපේ ජීවිතේ දිනන්න
1: අපේ
0: බලාපොරොත්තු හැබෑ කරගන්න අපි මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා
1: ඒ
0: නිසා සඳු දකම් මැලි අඟහරුවාද ටිකක් කම්මැලි
1: රයිට්
0: බදාද හොඳටම කම්මැලි
1: බ්‍රහස්පතින්ද මේක නම් කරන්න බෑ
0: සිකුරාද නම් මං කලින් යනවා කියලා
1: වැඩ කරන්න එපා.
0: ඔව් එහෙම වැඩ කරන්න එපා. එහෙම වැඩ කරන්න ගියොත්
1: මැරෙන්න තමයි වෙන්නේ.
0: දිව්‍ය ලෝක යන්න වෙන්නේ නැහැ. මැරිලා අපාය යන්න පුළුවන්.
1: ඕකේ.
0: රයිට් එවනම් අද තවස 6:00 වෙනකන් ඊවිනින් drive එක ලස්සන සින්දු ගොඩක් අහගෙන වාඩින්න පුළුවන්කම තියෙනවා. මැසේජ් එකක් වන්න පුළුවන්කම තියෙනවා අපිට.
1: WhatsApp එකට කට එකතු කරගෙන වාඩේ ඉන්න පුළුවන් මේ පැත්තට. 07:03 93.5 93.7 07:03 93.5 93.7 මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ එන්.එල්.වි. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: රීදා Live, beat, it's a mix winner.

0: ඇහෙ දොර ගඟේ දලන හින හදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: හවස 4:23 වෙලාව

0: හතරයි විනාඩි 28යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව අපි මතක් කරන්න ඕන සෝලා කිව්වට පස්සේ අපිට මතක් වෙන දේවල් ගොඩක් තියෙනවානේ. අපිට මේ අපේ බිල්ඩින් එකට නිවසට සෝලා වලින් වැඩ ගන්න ඕන කියලා මතක් වෙනවා. ඒකට අපේ වගා බිමට උණ කරන වතුර ටික ගන්නකොට සෝලා මතක් වෙනවා. මොකද මේ සෝලා වලින් වැඩ ගන්න තරමට අපිට අපේ බජට් එකට ලොකු ඉතිරියක් කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් සමහරු අමතර ආදායමක් ලබනවා. ඉතින් මේ වගේ ගොඩක් වාසි තියෙන පැත්තක් ක්ෂේත්‍රයක් තමයි සෝලා පව කියන්නේ. ඉතින් ඒ නිසා හරි තැනකින් සෝලා පද්ධතියක් සවි කරගන්න ඕන. හැබැයි එහෙම නැතුව නිකන් ඕනවට පාවට කවුරු හරි කියනවට සෝලා පද්ධතියක් සවි කරගෙන හරියන්නේ නැහැ. ඒකට ගැළපෙන තැනකින් නමක් තියෙන ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු නමක් එක්ක වාගේ වැඩේ කරගන්න ඕන. එහෙමනොත් තමයි හරියට වගකීමෙන් ඒ වැඩේ කරලා දෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ලංකාවේ ගොඩක් මේ වෙනකොට ප්‍රධාන පෙළේ ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු ඩීප් ටෙක් එකතුෙන් ඩීප් ටෙක් සෝලා එක එකතු වෙන්න කියලා.
1: ඉතින්
0: වගා බිමට නම් ඒ ඕනම තැනකට දැන් ඩීප් ටෙක් සෝලා එක ඔයාලට වැඩේ කොට දා ගන්න පුළුවන්.
1: ඉතින් ඔයාගේ ගෙදරට වෙන්න පුළුවන්, ඔගේ ඔෆිස් එකට වෙන්න පුළුවන්, වැඩ කරන තැනට වෙන්න පුළුවන්. ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ අර පිරිමැස්මෙන් තොරව විදුලිය භාවිතා කරන්න ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න. ඒ වගේම තමයි අපි ගොවි මහතුන්ගේ පැත්තට එනකොට අපි ගොවි මහතුට පුළුවන්කම තියෙන ආසන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. හොන ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිලඩු කිරීම එක තමයි මේ අවස්ථාව ඔබට දෙන්නේ. ඒ නිසා ගොවි මහතුනේ දැන් දැම්ම කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයගේ වගාවේ ප්‍රශ්න දැම්ම විසඳ ගන්න. 0711711711 කියන ෆෝන් නම්බරකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි ඔයාලට පුළුවන්කම තියෙන ව්‍යාපාරයක් සමංගේ කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු කරගන්න. ඔන්න ඒකට දැන් ඩෝබා මැෂින්ස් උදව් කරගන්න පුළුවන්කම තියෙනවා. ව්‍යාපාර ශිෂ්‍ය ගණනාවක් වෙනුවෙන් යාන මැෂින් සඳුන්වා දීලා තියෙනවා. ඇඹරුම් කර්මාන්තය කරනවා නම්, ඒ වගේම පොල් තෙලින්දින කර්මාන්තය කරනවා නම්, සහල් නිෂ්පාදනය කරනවා නම්, මේ ඕනම තැනකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහේ සුපිරි මැෂින් දැන් හඳුන්වා දීලා තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම ඩෝමා නමින්.
1: මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනකොට ව්‍යාපාරයක් කරන ඔබට ඔබගේ ව්‍යාපාරය තවදුරටත් සාර්ථක කරගන්න ඔන්න යන්න තියෙන හොඳම තැන තමයි නම්බර 30 කැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එක. එතෙන්ට ගිහිල්ලා ඔගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලියෙන් අවශ්‍ය ධාරිතාවයෙන් මිලදී ගන්නවට හැකියාව තියෙනවා. ඒ වගේම කතා කරන්න ඕනේ නම් විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. යාළට කතා කරන්න විස්තර දැනගන්න 0117 679 579 කෝල් එකක් දීලා අලවීන් පසුත් ඔබට හොඳ සේවාවක් දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: හතරයි විනාඩි 30යි වෙලාව. අපේ WhatsApp නම්බරයකට මැසේජ් කරපුවා ගොඩාක් ඉන්න ඉක්මනට මතක් කරන්න ඕන චාරු.
1: බොයිකට පැත්තට යන හදනේ බොයිගනින් සුමන මැසේජ් එකක් දාලා තිනවා. යාළුව හැමෝමත් එක්කන එකතු කරගන්න. ඒ වගේම චන්ද්‍රිකා ස්ටුඩියෝ එකේ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. කුලියපිටියේ නිලක්ෂි වගේම ඊට පස්සේ එකතු කරගන්න SL ප්‍රනාන්දු බරදල් පොළේ ඉඳලා දැනනියගල ලාභකඩේ සෙට් එක මොන්නේ අපි එකතු කරගන්නවා.
0: සිද්ව ගන්න අපිව තිනවා කියලා මැසේජ් කරන්නේ කාංචනා ඉන්නවා කියලා කිව්ව අනුරාධපුරයේ මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගමන් ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. වගේම දුලීප්, වගේම සංක, ඊට පස්සේ නතාලිය ඇතුළු කට්ටිය මේකතු කරගන්න කියලා මීරිගමින් මැසේජ් කරලා තියෙනවා. වගේම ජීවන්ත, සුපේෂලා ඇතුළු කට්ටිය මේකතු වෙනවා කියලා කෑගල්ලෙන් මැසේජ් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. 4:31 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අපි යන්න හදන්නේ කොහෙටද?
1: කොහෙටද?
0: අපි යන්න හදන්නේ හයිවේ එකට.
1: හා
0: හයිවේ එකේ එන්නකොට පරිස්සමෙන් එන්න ඕනේ.
1: ඕකේ.
0: ඒකේ තියෙන මාර්ග සංඥාවලට,
1: ඒකේ
0: ඔය තියෙන බෝඩ්ස් වල තියෙන එක එක උපදෙස් තියෙනවා.
1: ඔව්.
0: ඒව අනුගමනය කරමින් එන්න ඕන.
1: වැරදි
0: වැඩ කරන්න බෑ. පාර කොහෙදිවත්. හයිවේ එකේ ස්පෙෂලි මොකද වේගෙන් යන වාහනනි තියෙන්නේ. වමෙන් යන්න ගිහිල්ලා.
1: හරි.
0: එම මේ ඔය එක සැරේටම දකුණෙන් යන ඉස්සර කරන්න තියෙන එක වමෙන් ඉස්සර කරන වාහන තියෙනවනේ. ඒවත් එක ලොකු කරදර වෙනවා හයිවේ
1: එකේ. කොහෙද මේ හදිස්සියනේ?
0: මේ වෙලාවේ හැබැයි අපි අහගෙන පරිස්සමට එන කට්ටියක් ඉන්නවා. විජේසූරිය එක්ස්ප්‍රස් එකේ මාතර ඉඳලා කොළඹ එන බස් එකේ.
1: හරි.
0: අපේ කොළු ගැටේ කෙනවා.
1: කොහොම බලන්න?
0: යාට හොඳ දේහධාරි
1: ශරීරයක්
0: තියෙනවා. එතකොට තව වුණාද? පොණ්ඩ ටිකක් උඩට පීරලා ඉන්නේ.
1: බැඳලාද?
0: රයිට්. කොණ්ඩේ බැඳලා නෑ. එයා බැඳලා.
1: අයියා හරියන්නේ නෑනේ.
0: හරිද? දැන් යා මේ අපිට මැසේජ් එක දුන්නා. ජේසූරිය බස් එකේ කොළඹ ඉඳලා මාතරේන බස් එකේ මාතරේ ඉඳලා කොළඹ එන බස් එකේ. සද්දෙටම අපි වහගෙන එනවා කියලා කිව්වා. එහෙනම් පරිස්සමට බස් එකේ එන කට්ටිය අරගෙන ඩ්‍රයිවර් මහත්තයා කොන්දොස්තර මහත්තයා එන්න ඕන. අපේ කොල්ලත් පරිස්සමට අරන් එන්න ඕන.
1: එහෙනම් ජය වේවා.
0: නම්බර් එක කියන්නම්. නම්බර් එක NE 98 53 NE.
1: හරි.
0: බස් එකේ තමයි අපි අහගෙන ඉන්නේ. ජය වේවා එහෙනම් කට්ටියටම. සුභ ගමන්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: පටස්ගාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක්, 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන්. පල්ලිය ගුරුගේ රන් අය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි ඉබන.

0: හතරයි විනාඩි 43 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: අපි ලොතරැයියක් ගමුද?
1: හා ගමු.
0: අය අපේ ගමේ ඉන්නව චාරු.
1: හා?
0: මේ ලොතරැයි විකුණන අංකල් කෙනෙක්.
1: ඔව්.
0: එයා ෆුඩ් සයිකලයකින් එන්නේ.
1: හරි.
0: ලොතරැයි ටික අමුණ ගත්ත ලෑල්ලක් අරගෙන ෆුඩ් සයිකලෙන් එන්නේ.
1: ඕකේ.
0: හැබැයි මේක මේ ෆුඩ් සයිකලේ පදින වෙලාවක් නම් දැකලා නැහැ.
1: නෑ, තල්ලු කරගෙන යන්නේ.
0: හරිද? ලෑල්ල තියලා ෆුඩ් සයිකලේ
1: උඹ
0: තල්ලු කරගෙන තමයි යන්නේ.
1: හරි.
0: මං අහලත් තියනවා.
1: ඇයි තල්ලු කරන්නේ?
0: ඇයි ඔක පදින්න බෑ? පෙට්‍රල් පිච්චනවා.
1: ඔයාලට ඉතින් වෙන වැඩ නෑනේ.
0: පෙට්‍රල් පිච්චනවා.
1: හරි. ඔව් ඒකනේ නේද? හැමවත් වෙන්න බෑ.
0: ෆුඩ් සයිකලේ පැද්ද කියලා පෙට්‍රල් පිච්චේ
1: නෑ. නෑනේ.
0: මං අහලා දෙන ඇයි ඔක පදින්නතේ?
1: නෑ
0: ඉතින් මාත් ඇඟටත් හොඳයි. මේ අනිත් එක මේ ඔක තැන් තැන් වල බැහැ බැහැ යන්න බෑනේ.
1: ඔව්. නවත්තන්නයි බහින්නයි ආයිනගින්නයි.
0: බහින්න ඕනේ නෑනේ ඉතින් ඔක එක පැත්තකට ඇලවලා අඩිය තියාගත්තා.
1: හරි පාඩි වෙලා හිටියා.
0: ඔව් මේ එහෙම ඔක උන් තරම් මිනිස්සු කරන්නේ. අනේ වඩ බෑ. ඊට ලේසිය අනේ මේම තල්ලු කරන්නේ.
1: හරි.
0: එහෙම මිනිස්සු ඉන්නවා හරිද?
1: ඕකේ.
0: ඒ කියන්නේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. හැබැයි ආයි ඉතින්.
1: හරි.
0: මං හිතන්නේ මේ එහෙම බහින ලඩක් ඇති
1: කියලා
0: දෙයනේ කියලා.
1: හරි.
0: බුද්දරනේ වෙනම.
1: අයම ගිහිල්ලා.
0: බුතේන නැගපො.
1: ඒ උග කරුණොත් එහෙම චමිත් පුතා තමයි.
0: නැත්නම් මං ගමට ගිහිල්ලා ඉවරයි.
1: ඕකේ.
0: මේ කොමාරි මනුස්සයා හරි නිරෝගී සම්පන්න මනුස්සයා.
1: හා හා.
0: ඉතින් හොඳට අවිදල කරලා ඉන්න නිසා වෙන්නේ නැති.
1: හරි.
0: කොලෙස්ටරෝල් එහෙම කියන ඒවා නැතුව ඇති ඇත්තටම. අහලවත් නැතුව ඇති ඇඟ.
1: හරි.
0: ඉතින් ලොතරැයියක් විකුණගෙන ෂේප් එකේ
1: ඉන්නවා.
0: කාටවත් කරදරයක් නැහැ. පාඩුවේ ඉතින් දවසකට ඉතින් හොඳ ගානක් හොයා ගන්නවා කියලා.
1: හරි, hina vela.
0: ඔය හැමෝම හරි හිතවත්. ඈ යන තැනදී සමහර ලාවට ටිකට් එකක් ගන්නම හිතාගෙන නැති මනුස්සයෙක් වුණත්
1: ටිකට් එකක් ගන්නවා.
0: ඔය මනුස්සයාගේ තියෙන ප්‍රියමනාපවට කතා කරන විදියට
1: හරි
0: උත්සාහයට මහන්සියට සලකලා මේ රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න වෙලාවක් තියෙනවා. ඉතින් එහෙම ටිකට් එකක් ගන්න මං කියන්නේ සමහර ලාවට අපිට උමනාවක් නැති වෙන්න පුළුවන්.
1: හැබැයි
0: ටිකට් එකක් අරන්ගෙන මනුස්සයා දිහා දැක්කට පස්සේ මිනිස්සුත් මේ මේකෙන් තමයි ජීවත් වෙන්නේ කියලා හිතලා ලොතරැයියක් ගන්න ඒක ඔබේ වාසනාව අරගෙන ඉන්න ලොතරැයිය වෙන්න පුළුවන්.
1: නැතුව.
0: හරිද? ඒක නිසා අපි කියන්නේ හදහන ලොතරැයියක් අරගෙන ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. පහුගිය කාලේ හොඳටම වැඩ වෙන්න පුළුවන් ලොතරැයියා.
1: ඔව්. ඉතින් රණවිරු සමාජ සේවාව වගේම ක්‍රීඩා ශාස්ත්‍රයට දායකත්ව ලබා දෙන හදහන ලොතරැයියේ නොන ඔබ ජයග්‍රහකෙකු වී රටේ සංවර්ධනයට උර දෙන්නෙක් වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. දැන් හදහන ලොතරැයි ගැන කතා කරනකොට ඔබ ජාතික ලොතරැයි මණ්ඩල සමග තබන නිරන්තර විශ්වාසය තහවුරු කරමින් 2026 වසරේදී යලිත් වතාවක් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උරලේදී රාජ්‍යංශයෙන් අනුශූරතා සම්මානයෙන් පිදුරු ලැබුවා කියලා අපිට ඕන කියන්න පුළුවන්. බොහොම සතුටින් හදහන ලොතරැයි. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන ඒ විශ්වාසයත් එක්ක ළඟම තියෙන ලොතරැයි කෝරුවෙන් හදහන ලොතරැයි මිලදී අරගෙන මේ විදිහට ඔබත් වාසනාවන්තයෙක් වෙන්න.
0: මට හිතෙන මේ විදිහට කියලා.
1: අන්න
0: මේ විදිහට කියලා කියන්නේ.
1: නැතුව. පොඩ කන ඇහෙනවත් අඩුයි දැන් මාත් එක්ක ඉඳලානේ.
0: අන්න ඒකයි මේක බෙතුම් පටන් ගත්ත වෙලාව ඉඳලා හතර ඉඳලම ගන්ටාර පූජා කළා වගේනේ. ගන්ටාර ගනවා. කන් ඇහෙනව නම් පුදුම වෙන්න ඕන. විශේෂයෙන්ම අපි විශ්වාසවන්ත තැනක් බලන්න ඕන. නිතු මතයට දකින දකින තැන් වලින් අපි රන් බහන්ඩ උගස් කරන්න යන්න හොඳ නෑ.
1: ඔව් මෙච්චරක් දෙනවා වාචරක් දෙනවා පොලිය අඩුයි.
0: ඔව් ලොකු ලොකු ගණන් කියයි.
1: හා
0: ලොකු ලොකු විදියට වංචා වුණොත් ඒ විදියට වෙන්න පුළුවන්.
1: අනිවාර්ය.
0: ඒ නිසා විශ්වාසවන්ත තැනකට යන්න පළපුරුද්ද එතකොට කලපුරුද්ද. එතකොට කාලයක් තිස්සේ ඒ වැඩේ ඉඳලා තියෙන විශ්වාසය මේ ඔක්කොමත් එක ඒ වගේ තැනක් තෝරගන්න ඕන. අන්න එහෙම යනවා නම් ශාකාවන් ගණනාවක් තියෙන සෑහෙන කාලයක් තිස්සේ මිනිස්සු අතර විශ්වාසය දිනාගත් තැනක් තමයි පල්ලිගුරුගේ රන්නයි සේවාව කියන්නේ. ඔයාගේ අවශ්‍යතාවයට සරිලන මුදලක් ඔබේ රන් භාණ්ඩයට ලබා දෙන, ඒ වගේම රන් භාණ්ඩය බේරා ගන්න වැඩිම කාලයක් ලබා දෙන ආයතනය තමයි පල්ලිගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ.
1: රන් භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය හොයනවන ගොයා ඒ වෙනුවෙන් 40 වසරක විශ්වාසනීය සේවාවක් තියෙන තැනක් තමයි පල්ලිගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ. විශ්වාසයත් එක්ක දැන් පල්ලිගුරුගේ රන්නය සේවාව නමින් දිවයින පුරා ශාකා 24ක් විහිදලා තියෙන ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න සති දින 7ම විවෘතයි. එතකොට ඔයාලට මතක් කරන්න ඕනි ඔයාගේ රන් පවුමට උපරිම මුදල ලබා දෙන එකම තැන තමයි පල්ලිගුරුගේ රන්නය සේවාව කියලා කියන්නේ. වගේම ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480 විතරයි ඉතින් ඔයාට වාසි. ඒ නිසා වාරි කියන්නේ ඔයාගේ අතට සල්ලි ටිකක් ගන්න ඔන්නාට පුළුවන්කම තියෙනවා පල්ලිගුරුගේ රන්නය සේවාවත් එක්ක එකතු වෙන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් කතා කරන්න අවස්ථාව තියෙනවා 011 250 97 76
0: 4 විනාඩි 48.

0: හවස 4 විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nandun Madina. Rhino Premier Roofing Sheet. Very stressful. Dahatunai Anuhaya Amatana.
5: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: La Kanda Radio ITN.

0: Subasandhava, can there be Pahai Hariatoma Vilava?
1: Subasandhava, come automa, Api Devani Pai.
0: Api Devani Pai, I will attend it in the Api Matakaranona, E. Api Superi Vadaka Arambea.
1: Oh,
0: I think make a tama. ජනතාව අතරට ගියේ නැති වුණාට කියන්නේ ජනතාව අතරට මේ සුපිරි වැඩේ ගැන අපි පූර්ව අනාවැකි ලබා දීලා තියෙන්නේ පූර්ව පණිවිඩය අරගෙන ආවිලා තියෙන්නේ පූර්ව දැන්වීම අරන් ආවිලා තියෙන්නේ
1: ඕකේ
0: හැබැයි වැඩේ බලන්න තාම කාලය උනේ නැහැ
1: ඒක
0: තමයි අපි මේ කියන්නේ මොකද ලකඩ ගෝල්ඩන් වොයිස් වැඩේ පටන් ගත්තා පළමු වටේ තෝරා ගැනීම සඳහා ඔන්න දැන් අවස්ථාව අපි උදා කරගෙන තියෙනවා පළමු වටේ කියන්නේ දැන් පළවෙනි වටේ අපි ආපු තිස්පන්දහසක් තරඟකරුවන් අතරින් අපිට ආපු වොයිසස් වලින් අපි පළමු සොයා ගැනීම ටික කරා ඊට පස්සේ දැන්

0: ඉන්නවා මේ තරංකරුවන් අතරින් ජයග්‍රහණය කරන කෙනාට දෙන්න ටැග්ගට වඩා එහා ගියපු ජනප්‍රියත්වයක් යාලට ලොකු ස්ටේජ් එකක්
1: වටිනාකමක්
0: අපි ජාතික තලයේ ජාත්‍යන්තර මට්ටමේ ස්ටේජ් එකක් අපි යාලට හරියටම ලස්සනට හදලා දෙන්න සූදානමින් තමයි වැඩේ පටන් ගත්තේ.
1: ඒ
0: නිසා ඉතින් ලක්කන ගෝල්ඩන් වොයිස් එක
1: ඉස්සරහට
0: එකතු වෙන්න පුළුවන් රැඳෙන්න පුළුවන් මේ ලස්සන වොයිස් අතරින් ඔයා ආදරය කරන ආස ගන්න වොයිස් එකක් සමහර විට ඔයාටත් එයා හොයාගන්න පුළුවන්කම් ලැබේ. ඔයාගේ විනිශ්චයට හරි සාධාරණයකුත්
1: අපි කරනවා
0: අපි අනිත් පැත්තෙන් ලබා දෙයි කියලාත් විශ්වාසයෙන් බලාගෙන ඉන්න පුළුවන්.
1: ඕකේ
0: අපි බලමු නේද
1: මොකක් වෙයිද කියලා ඉස්සරහට
0: මොකද වෙන්නේ කියන එක අපි ඔබට ඉස්සරහද කියන්න. හවස 5:03 වෙලාවේ විනින් ඩ්‍රයිව් අහගෙන අපි දෙවෙනි පැය ඉන්න අතරේ සිදුව කහන කවුද මැසේජ් කරලා තියෙන්නේ කියලාත් අපි ඉක්මනට බලාගෙන යමු නේද.
1: තිමින ඉන්නවා ඔයාව එකතු කරගන්න වාමිත් කුෂන් එකේ කට්ටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හයි අකේ අය කොහොමද කියලා තියෙනවා. එකතු කරගන්න වාමි පැත්තෙන් ඔයාවත් කවුද දන්නවද මල්සිරි ඩිලිවරි එකේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. මල්සිරි එතකොට පියුමාල් ඊට පස්සේ සහෝදර කට්ටියම එකතු කරගන්න සිද්ධුවක් දෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපිත් මේ වෙලාව ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා වැලිමරි මැසේජ් එකක් දාලා තියෙනවා. ගාමිණී එතකොට ජයසේකර මේ කට්ටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම අපි එකතු කරගන්නවා රේණුකා ජයරත්න ඔයාව ගොඩ දවසකින් අපිත් එක්ක එකතු වෙනවා කියලා මැසේජ් එකේ තියෙන. ඊට පස්සේ පහනාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ දරණියගල පැත්තෙන් ඉන්නවා සඳුන් ඔයාවත් එකතු කරගන්නවා.
0: 0.7, 0.3, 93.5, 93.7 අපේ WhatsApp නම්බර් එකට වගේ මැසේජ් එකක් දෙවන්න හවස 6 හමාර වෙන්න කලින්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරැකිමු මගතොට
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: හවස පහයි විනාඩි නමයයි වෙලාව. එවිනින් ප්‍රයිව හගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: චාරු දැන් ඊයේ ශිෂ්‍යත්ව විභාගේ තිබුණා.
1: හරි මම ලිව්වා.
0: හීනෙන්ද? හීනෙන්?
1: නෑ නෑ ඉතින් නිකන් කිව්වේ මං ඒක.
0: ඔයත් ආ ලියලා විලා කරද මා මේක නම් මේ
1: ලේසි ඊසි.
0: ඊසි.
1: මේ මොනාද මේ?
0: එකේ පන්තියේ ළමයින්ට තියෙන papers නේ.
1: හරි.
0: මං දැක්ක උකට දාලා තියෙනව අර මේ ගමේ ඉන්න ඉරිසි ආකාර ආන්ටි කෙනෙක්.
1: ආ එහෙමද?
0: මේ අවුහම මේ දැන් දුවට කසාදයක් කරලා දෙන්න.
1: ඕකේ.
0: කාලේ හරි නේද කියලා අහුවා. අයියෝ අපේ දුවට නම් මේ මේ කසාද වෙන එක නතින්. අපෝ හරි ලේසි වැඩක් මේ මම තව මේ කල් ගන්නව මේ එළමයට නිදහසේ ටික කාලයක්
1: ඉන්න දෙන්න ඕනේ හින්දා.
0: එහෙම ඒව ඒකට හා සමාන කරලා තිබුණා අර පොඩි දරුවගේ ප්‍රකාශය.
1: එහෙම වතේනවා
0: නේද? එහෙමවත් තියනවා. වැඩේ තියෙන මේකයි. මේ මට නම් ඒක දැකලා හිතුනේ.
1: හරි.
0: පොර මාර ප්‍රෙෂර් එකකින් ඉඳලා
1: රිලීස් කරගත්තා
0: ඒක. ඒ ප්‍රෙෂර් එක රිලීස් වෙලා තමයි ඒ සතුටට කෑ ගහන්න කියෙන්නේ මොනවද කියලා
1: තේරෙන්නේ නැහැ.
0: කොල්ල දන්නේ නැහැ.
1: ඈ.
0: එහෙම වැඩක් උනේ.
1: හා.
0: කොමුණත් ඉතින් මේ ගොඩක් අය කියලා තිබුණා මෙහෙම මේ පේපර් එක ලේසියි කියලා.
1: හා
0: හා. දන්නේ නැහැ කොහොමද කියලා.
1: හරි. පොඩ්ඩ තමයි දන්නේ ඉතින්.
0: ඔව් රිසල්ට් ආවට පස්සේ තමයි බලාගන්න වෙන්නේ. හ්ම්. ඉච්චර ඉතින් එක වසරේ ළමයින්ට පුළියන්න පුළුවන් තරම් ලේසි නම්.
1: හරි.
0: මේ ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔක්කොම පාස් වෙන ගත්තොත් ඉතින්.
1: හරි.
0: ඊට පස්සේ ඔක කඩේම් ලකුණක් නේ.
1: විශේෂයෙන්ම
0: ඔක මේ මේ මේ ගොඩක් තරගයක් තියෙන විභාගයක්
1: නේ.
0: තරගයක් නැහැ නෝ කියන විදිහට බලුවොත්.
1: දිශාතින් පස්සේ හොඳ ලකුණක් අරගෙන ලොකු ස්කෝල් එකට යනවා.
0: එහෙමයි. ඔව් එහෙමනේ බලාපොරොත්තු
1: තියෙන්නේ.
0: හා හා. දැන් අපි මේ ඔය කියන විදිහට තරගයක් තිබිලා නැහැ.
1: ඒකට
0: ඔක්කොම ලොකු ස්කෝල් වල.
1: හා හා හා.
0: ලොකු ස්කෝල් ලොකු ස්කෝල් වල ඉඩ නැති වෙනවා.
1: ඕකේ.
0: ප්‍රශ්නයක් වෙන්න පුළුවා.
1: හා ඇයි ඒ අනිත් පැත්තේ මේ A level පටන් ගත්තාද?
0: අද A level පටන් ගත්තා.
1: හා හා.
0: මම දැක්කා මේ අද Facebook එකේ වීඩියෝ එකක් තියෙනවා.
1: මොකද?
0: ඒක මේ දරුවෙක් විභාගෙට යනවා.
1: හරි. A level ද?
0: ඔව් A level විභාගෙට යනවා. ඒ ළමයා විභාගෙට යනකොට ගෙදර කට්ටිය චියර් කරනවා.
1: චියර් කරනවා.
0: ඔයාට පුළුවන්. ඔයාට බැරි නම් කාටද පුළුවන්?
1: ඕකේ.
0: මේ නියමයි ඒක. නියම වීඩියෝ එකක් මම. නියටම සුපිරියටම ෂෙයර් කරලා
1: දෙන්න.
0: එනවා මම හිතන්නේ විභාගයේ
1: ගැම්මෙන් ලියන්නේ
0: පැයෙන් වගේ ඔක්කොම ඩෙලිවර් කරන්න ඇති. පැය තුනේ එක. ඒ තරම් ගැම්මකින් යන්නේ ළමයා. ඔයාට පුළුවන්. ඔයාට බැරි නම් කාටද පුළුවන්? ඔයාට පුළුවන්. ඔයාට බැරි නම් කාටද පුළුවන්?
1: එහෙම කීකී ඉන්න යා යනවා.
0: යා යනවා. ගැම්මෙන් යන්නේ.
1: හරි.
0: මං කියන්නේ ගෙදර මිනිස්සු කොච්චර
1: උනන්දුවක් දක්වනවද
0: නේ? උනන්දුව කියන්නේ මේ මාරය.
1: ඇතුව.
0: ඉච්චර ෂෙයර් එකක් අපිට ලැබිලා නෑ අපේ
1: ආවුරනේ. ඇයි එහෙම අපිට සැලකන්නේ?
0: අපිට ලැබිලා නෑ කවදාවත්. හැබැයි ළමයින්ට ලැබෙනවා නියමයි.
1: සතුටුයි.
0: සතුටුයි. එහෙනම් ඉතින් ඒ ඕ ලෙවල් මොකද්ද මේ ශිෂ්‍යත් ඉවරයි. ඒ ලෙවල් දැන් පටන් ගත්තා.
1: ජයින් ජයම වේවා හැමෝටම.
0: ජයින් ජයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: හොඳ රිසල්ට් එකක් අරගෙන කැම්පස් යනවා නම් කැම්පස් යන්න ඕනේ.
0: ඔව් මෙන්නත් උසස් අධ්‍යාපනය ගොඩ දාගන්න මේ කඩේම පණින්න හැමෝටම ශක්තිය ධෛර්ය ලැබෙන කියලා
1: අපි මෙහෙම ප්‍රාර්ථනා කරනවා.
0: අපි මෙහෙම ප්‍රාර්ථනා කරනවා. ඔයාට පුළුවන්.
1: ඔයාට බැරි නම් කාටද පුළුවන්? හැමෝටම අපි වෙනුවෙන්.

දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6679 579.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුළුවට මහ බලයක්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලඛන මොමලින් දේශල්
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: හවසපහයි විනාඩි 30යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු අපේ මේ කාලයක් අපි ලස්සනට අඳින ඇඳුම් තියෙනවනේ.
1: හරි.
0: එනේ අවුරුදු ගණන් සමහර ඒවා.
1: ඕකේ.
0: සමහර ඇඳුම් තියෙනවා.
1: හහ.
0: අවුරුදු 10ක් 15ක් ගිහිල්ලත්
1: අඳිනවා අපි.
0: අඳින්නවා ඒකට තියෙන කැමැත්ත.
1: හරි.
0: ඇඳුම් තියෙනවා ඒකට තියෙන ආසාව. එහෙම එක තියෙනවා.
1: ඔව්.
0: හරිද? ඒ අතර තියෙනවා අපි සමහර සුවිශේෂී වෙලාවන් වලදී විතරක් ඇඳලා එක ටික කාලයක් ඇඳලා කියන්නේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවන කියන්නේ පළවෙනි ජොබ් එකට යනකොට පළවෙනි දවසේ ඇඳන් ගියපු ෂර්ට් එක. හරිද? විවාහ වෙන දවසේ ඇඳපු ෂර්ට් එක වෙන්න පුළුවන්. හරිද? ඕක ඔහොම ඇඳලා ඊට පස්සේ ටික කාලයක් ඇඳලා ඇඳලා ඕක පරණ වුණාට පස්සේ
1: ඕක
0: විසික් කරනවා. ඊට පස්සේ පය පිහිදාන්න වගේ සමහර ලාවට ගන්න
1: වෙනවා.
0: එහෙම මේ ඇඳුම් තියෙනවනේ. එතකොට මේ අර ඉස්සර මේක ඇන්දේ කියන්නේ පය පිහිදාන්න ගත්ත කියන ෂර්ට් එක. ඒ ෂර්ට් එක ඉඳලා තියෙන්නේ ජීවිතේ සුවිශේෂීම අවස්ථාව.
1: වටිනම අවස්ථාවක.
0: වටිනම අවස්ථාවේ ඇඳපු ෂර්ට් එකත්
1: පය පිහිදාන අන්තිමට ගත්තා.
0: අන්තිමට ගන්න වෙන වෙලාවල් තියෙනවා.
1: ඔව්.
0: අපිට එතකොට සමහරවිට කකුල් දෙක පිහිදාන ගමන් මතක් වෙනවා.
1: හහ් ඒ කාලේ කොච්චර ආසාවෙන්ද මම මේක ඇන්දේ.
0: ඒ කාලේ කොච්චර ආසාවෙන්ද මම මේක ඇන්දේ.
1: හහ්
0: කොච්චර වැදගත් තැනකටද කොච්චර වැදගත් දේවල් වලටද මම මේක ඇන්දේ.
1: ඕකේ.
0: හැබැයි අද මම මේකේ කකුල් දෙකත් පිහිදානවා.
1: ඕකේ.
0: වෙන අයත් කකුල් පිහිදාගෙන යනවා.
1: හහ්
0: මගේ ෂර්ට් එක.
1: ඔව්.
0: ජීවිතේත් ඔය වගේ නේද? සමහර කාලය තියෙනවා.
1: හහ්
0: අපිට මාර කාල. ඒ ජීවිතේ බොහොම සුන්දර ලස්සන කාල තියෙනවා.
1: මාරයි කියලා හිතෙනවා.
0: මාරයි කියලා හිතන කාල තියෙනවා.
1: හහ්.
0: ඒ ජීවිතේම
1: ඔව්
0: සමහර වෙලාවට
1: ටික කාලයකට පස්සේ පා වෙනවා.
0: අපිට හම්බ වෙනවා නේද? කැනේ. අපි පය පීඩාන මට්ටමට වැටෙන වෙලාවලු
1: තියෙනවා තියෙනවා. ඔව් ඔව්.
0: ජීවිතය ඇතුළේ තියෙනවා.
1: ඇත්ත.
0: ඉතින් එහෙම තමයි නේද ජීවිතය කියන්නේ? අපි කාලයක් මහ බැබලෙනවා.
1: හහ්.
0: සමහර වෙලාවට ඒක බැබලෙන බැබලීමම සමානව අපි බිමට මෙම වැටිලා
1: ඇගිලාම යන
0: වෙලාවලුත්
1: තියෙනවා
0: අපේ ජීවිතේ. තියෙනවා. ඒ හැම වෙලාවකටම මුණ දෙන්න අපිට ආත්ම ශක්තිය තියෙන්න ඕන.
1: පෑගිලාම ඉන්නවද කියලා හිතන්න
0: ඕන. පෑගිලාම ඉන්න හොඳ නැහැ. පෑගිලා හිටියත් නැගිටින්න ඕන.
1: ඔව් අනිවාර්යයි.
0: හැබැයි එහෙම කාලා එන්න පුළුවන්. බැබලෙන කාලා එනවා වගේම
1: පයට
0: පෑගෙන කාලත් එනවා. ඒ හැම කාලයකටම මොනොත්තු දෙන්න අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවත් වෙන්න අපිට වටපිටාව හදා ගන්න පුළුවන් නම් ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ.
1: ඔව්.
0: රයිට්. හවස 5 විනාඩි 32 කියනකොට අපි වහගෙන ඉන්න කට්ටිය කවුද කියලා මතක් කරමු අපි.
1: වීරක්කොඩි බේකරි අපි සද්දටම ඉතින් හැමදාම මහදිනන යන එකති කරගන්නවා ජය මම ඇතුළු කට්ටියම. ඊට පස්සේ මට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා ආකාශ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා දැරණිය ගල ඉඳලා. අමරේ එතකොට පැතුම් චිරාන් ගිහන් චමත් මේ කට්ටියවත් එකතු කරගන්න වගේම නන්දසිරි අයියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නම කියනකම් බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ අපි යන්න හදනේ මැනිකේ දොරක් බස් ලන්දින් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මෙතනදී මහත්තයා හේමන්තද සිල්වා අයියාත් නිමල් මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඕකේ. ඊට පස්සේ කොහොමද අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා යාපනයේ යන ගමන් ඉන්නේ කියලා තියෙනවා හොරණ ඩිලිවරි එකේ කට්ටිය. ඔන්න සද්දෙටම අපි වහගෙන යන ගමන් ඉන්නේ. එහෙනම් පරිස්සමෙන් යන්න. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නෝ මරපාති දඟ ඔයාවත් එකතු කරගන්නවා. මේ කට්ටිය තමයි ඉන්නේ මංකාව.
0: ඒ වගේම දුලිප් ආව එකතු කරගන්නවා. මේ වෙලාව සින්දුවකට පිළියම් දෙලින් එකතු වෙනවා කියලා මැසේජ් කරලා තියෙනවා. එයාගේ වැඩ කරන තැන ස්ටාෆ් එකේ කට්ටිය හැමෝම මතක් කරන්න කියලා. ඒ වගේම ප්‍රියන්ත වාවගතු කරගන්නවා සිදුවක් අහන්න මේ වෙලාවේ ඉන්නවා කියලා කිව්වේ නිට්ටඹුවේ.
1: හහ්
0: වැඩ කරන අතන ස්ටාෆ් එකේ හැමෝමත් ස්පෙෂල් යාගේ ගෙදර අම්මා තාත්තා ගොඩක් ආදරෙන් මතක් කරන්න කියලා කිව්ව දුර පළාතක ඉඳලා ඇවිල්ලා වැඩ කරන කොල්ලෙක් ඉතින් තමන්ගේ මහන්සියෙන්
1: හරි
0: ජීවත් වෙන්න ට්‍රයි කරනවා කියලා තමයි අපිට කිව්වේ. ඒ වගේම ලංකාවේ හැමෝම ආදරය කරන වැඩසටහනක් ඉවිනින් ඩ්‍රයිව් අපි අහනවා දාත් කියලා
1: එනිගත්
0: තේනේ සමින්ද මැසේජ් කරලා තියෙනවා. Thank you අපිට දුන්නු ක්‍රෙඩිට් එකට.
1: ඒ
0: වගේම ප්‍රභාත් අරුණ ඒ වගේම ශාලික ඇතුළු කට්ටිය මේක දු කර ගන්න කියලා සිද්ධාක් අහන රත්නපුරේ කුරුවිට ඉඳලා මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේදී.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන
4: 0706 478 478 හවස 5:40 වෙලා

0: දෙමාපියන් හතලිහ අලුත්ම සම්පත ආවෝ.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න

0: මීෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මොනා කරන්නද? ඩොක්ටර් කියන චැනල් කරලා මේව පෙන්නමු අපි.
2: එපා එපා. ඩොක්ටර් ගෙන්න ගන්න එපා. සාමි ගෙන්න කියන්න.
3: සාමි?
1: පිසුද රාජේස්වරි? සාමි ඇවිල්ලා මොනා කරන්නද? සාමි දොස්තර කෙනෙක්ද? අනේ පුතා දොස්තර කෙනෙකුට පෙන්නමු මෙයාව.
2: සාමි ගෙන්න කියන්න. ඔයා නෙමෙයි මේ අම්මා. මමයි. මම කියන දේ කරන්න.
4: සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සම

0: අත්තනංගුවට ගත් පොහොට්ටුවේ මහලේකම් කඩුවෙල අධිකරණයට කංජිපානිගේ ගෝලයා රත්මලානේ සයිමා දිවයිනට රැගෙනෙයි. 372,310ක් උසස් පෙළ උත්තර ලිවීම අරඹයි. ජාතික විදුලි පද්ධතියට බැටරි පද්ධති සම්බන්ධ කිරීම ලබන මාසයේදී. ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මට බෙන්ජමින්ගේ විරෝධය.
1: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00ට බලාපොරොත්තු වන්න.

0: ලබන කෝටියට NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාව වෙත නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: අවස පහයි විනාඩි 56 වෙලාව වෙවිනින් ඩ්‍රයිව් අහගෙන මතක් කරන්න තියෙනවා ඩෝමා නිෂ්පාදන ගැන. මැෂින් එකක් ගන්න වාගේ ව්‍යාපාරය දියුණු කරගන්න, බිස්නස් එක දියුණු කරගන්න හැමදාම එකම තැන ඉන්නේ නැතුව අතපය මහන්සි කරලා වැඩ කරලා
1: ඕකේ.
0: දැන් නම් ඔය අතපයට පොඩි බ්‍රේක් එකක් දුන්නොත් හොඳයි කියලා හිතනවනම්
1: හරි
0: මාරු වෙන්න හොඳ මැෂින් එකකට.
1: හා
0: අන්නේ වගේ යන්ත්‍රෝපකරණ වලට යනවනම් ගන්නවනම් මාක්ස්ප්‍රින් හෝල්ඩින්ග් සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාගේ ව්‍යාපාරයට විශේෂයෙන් මැඹුරුම් කර්මාන්තයට, පොල් තෙලින්දින කර්මාන්තයට සහ නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්ත වලට මේ දේවල් වලට ඕන කරන මැෂින් ටික හරි පිළිවෙලට ඔයාට ඕන කරන ධාරිතාවයන්ගෙන් ගන්න දැන් පුළුවන්කම තියෙනවා මාක්ස්ප්‍රින් හෝල්ඩින්ග් සමාගමෙන් ඩෝමා නමත් එක්ක.
1: ඔයාට පුළුවන්කම තියෙනවා නම්බර 30 ගැල්හේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට යන්න. ඒ තමයි මාක්ස්ප්‍රින් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන තැන. එතනට ගිහලා ඒකේ විදිහට ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලින් අවශ්‍ය ධාරිතාවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් ඔයාට කතා කරන්න විස්තර දැනගන්න අවස්ථාව තියෙනවා. 011 7679 579 011 7679 579 කෝල් එකක් දීලා ආටි පුළුවන්කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: ඉන්දිකාය වගේම සහන් මදුශංක ඇතුළු කට්ටියම එකතු කරගන්න ලස්සන සිදුවක් අහගෙන අපි ත්‍රිවිල් පාක් එකේ කොල්ලෝ ටික ඉන්නවා කියලා තියෙනවා මේ වෙලාවේදී ඉන්දින් ඩ්‍රයිව් අහගෙන.
1: ඕකේ.
0: ඒකනේ බැරි කරන්න. එහෙද කියලා නෑ ඉතින්.
1: ආහා.
0: ඊට පස්සේ ලක්මාල් මැසේජ් කරන සිද්ධාකර ගම්පහින් ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමක්. ඒ වගේම සචිත්‍රා මැසේජ් කරන මාතුරින් සිද්ධාක අහන එකතු කරගන්න පොඩි කඩයක් කරගෙන යනවා කියලා.
1: ආහා.
0: පොඩි කඩේ ඉන්න නගේ.
1: ඕක.
0: ඊවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා නේද?
1: ගැලපුන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. ලියාගන්න කොහෙද?
0: අසන් ලියාගෙන අපි ළඟ දවසේ කවියක් කියන්නම් ඔයාට. මේ කවි කියන වැඩසටහනක් නේද?
1: නේනේ. මේක ඊවනින් ඩ්‍රයිව්.
0: රයිට් කවුද ඉන්නේ?
1: බලත් කවු පිටින් අහින්සයි නෝ බෝල හැම මේක දෙක කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනා. ඒතික මො බොරළු ගෙනෙස සඳ සම්පත් වෙන දව හැකේ බෙකතු වෙලා ඉන්නවා. ඇලි ගුරින් ආනන්දවව තිකිත කරගන්න ගමන් කලතරින් පැතුම් මැසේජ් එකක් දාලා තිනා ටයි ෂොප් එකේ හැම මේක දෙක කරගෙන සද්දට මා පිට සින්දුවක් දෙන්න අහන්න කියලා.
0: හවස 5 විනාඩි 58යි 6 වෙන්න විනාඩි 2යි.

0: රාත්‍රියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: සිහිනඟ තනි වෙලා
3: මේ කවුද
4: මම අම්මේ සෙන්රත් පුතා
3: මොකෝ මේ ෂර්ට් එකේ මූණ වහගෙන
4: නෑ අම්මේ එක දවසක් පිච්ච වැරද්ද අනිත් දවසේ වෙන්න දෙන්න බෑනේ මං එනකොට නංගිය කකුලක් උඩ කකුලක් දාගෙන පාඩම් කරනවා මාව දැක්කොත් එහෙම නංගිය වැරදියට හිතයි කියලා මම මෙහෙම මූණ වහගෙන ආවා එහෙම හොඳයි නේ අම්මේ
2: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්
3: පුතා වාඩිලා ඉන්නකෝ මං තේකක් හදාගෙන ඉන්න
4: බලන්නකෝ අම්මේ හැමදාම ඔහොමනේ මෙයා වෙනස් වෙන එකක් නැද්ද
3: වෙනස් වෙයි පුතේ මාත් ඉස්සර ඔහොම තමයි මාස හතරම තාත්තා වගේ පස්සෙන් ආවා
4: ඇත්තට
2: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
5: සීනික තනි වෙලා
6: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
7: හවසහයි විනාඩි 12යි
8: ඇසේ සුදැවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
2: හසන් සමීර අධ්‍යක්ෂණයක්
10: තාත්තල කවදාවත් තනි වෙන්න හොඳ නැහැ.
11: පිට අපි ඉන්නනේ උදේ. ඔය තුන්දෙනා හොඳ කොල්ලෝ තුන්දෙනෙකුට බන්ධලා දුන්නාට පස්සේ මට ඉතින් ඊට වඩා මොකද?
10: මම බන්ධිනේ මං තාත්තත් එක්ක ඉන්න තාත්තා බලාගෙන.
2: මල් මයි ගොයින් ගොන්.
12: ඒ වොඩෝ. ඊ මාගිකේ තුරිගෙන මාගේ ආස නිසා ලේ පරාඩගෙනවා.
3: මාගේ හිටියනේ දැන්. ගියද? මට කිව්වෙවත් නෑ.
2: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
5: මල් දිනුනේ

0: හම සහයයි විනාඩි 22යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. નિયમિત વેગයෙන්ම රියධාවනයට මතක තබා ගන්න. ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්.
0: අවසහය විනාඩි 23යි වෙලාව. ඒ කියන්නේ ඉවෙනි ඩ්‍රයිව් එක. මේ සතියේ සඳුදා දවසේ අදට අපිට යන්න වෙලාව ඇවිල්ලා කියන එක. යන කලින් ආර මතක් කරන්න ඕනි පල්ලිය ගුරුගේ රන් අය සේවාව ගැන. දැන් ආර හදිසි අවශ්‍යතාවයකදී ඔයාගේ රන් භාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුද්‍ර ලබා ගන්නකොට ඉහළම මුදලත් ඕනේ ඔයාට. ආගේ රන් භාණ්ඩය විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනකට බාර දෙන්නත් ඕනේ. අන්න එහෙම තැනක ඔයා හොයනවා නම් ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන් අය සේවා මධ්‍යස්ථානය තමයි ඒකට හොඳම උදාහරණේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්කවට එකතු වෙන පුළුවන්කම තියෙනවා. දිවයින පුරාම ශාකා 24ක් තියෙනවා පල්ලිය ගුරුගේ රන් අය සේවාව නමින්. එතනදී ඔයාගේ රන් පවුමට ඉතාම සාධාරණ මුදලක් ඔයාට ගන්න පුළුවන් වගේම පොලියත් අඩුයි. ඒකනේ කොච්චර දෙයක්දනේ. දැන් ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480යි. ඒ වගේම ඔයාට බේර ගන්න ඔන්න ඉක්මන් වෙන්න දෙයක් නැහැ. පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක එකතුනොත් ඔයාට ඔයාගේ රන් භාණ්ඩය බේර ගන්න මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලැබෙනවා. ඉතින් ඒකයි නිසා මේ සේවාවන් ඔක්කොමත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා ගනුදෙනුවයි රත්තරන් පල්ලිගුරුගේ රන් අය සේවාවත් එක්ක විශ්වාසයෙන් එකතු වෙන්න. කතා කරලා විස්තර දැනගන්න ඕනි කියලා හිතනවා නම් ඔයා මේකටත් නම් එක මල් නැග තියෙනවා. ඔන්න කතා කරන්න 011 250 97 76 011 250 97 76 කියන නම්බෙකට කතා කරලා පල්ලියගුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න. එහෙනම් අදට ගිහින් එන්න. එහෙනම් හවස 4ට ඉවිනි ඩ්‍රයිව් එක එකතු වෙන්න බලාගෙන ඉන්න. අදින් අපි අපේ වැඩසටහන ඉවර කරනවා. හෙටත් එන්න. සුබ දවසක්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා.

0: nastale.
1: අත්තරංගුවට ගත් පොහොට්ටුවේ මහලේකම් කඩුවෙල අධිකරණයට නිසි කලට නිසි වේලාවට වසර ගණනාවකට පසු උසස් පෙළේ සිසුන් උත්තර ලැබීම ආරම්භයි. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි. ජූලි මාස ඩොලර් මිලියන 777.6ක්. කංජිපාණිගේ ගෝලයා රත්මලානේ සයිමා සමග 3 දෙනෙක් දිවයිනට. ජාතික විදුලි පද්ධතියට බැටරි පද්ධති සම්බන්ධ කිරීම ලබන මාසයේදී. රුපියල් මිලියන 5000ක වියදමින් ලග්ගල නව නගර ජල ව්‍යාපෘතිය අවසන්. ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මට බෙන්ජමින්ගේ විරෝධය. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්තරංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යව සම්මහතා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා. මේ මහතා අද පෙරවරුවේ අත්තරංගුවට ගත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වෙත පැමිණි අවස්ථාවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව සිදු කරන විමර්ශනයකට අදාළවයි කාර්යව සම්මහතා මෙසේ එම කාර්යාංශයට කැඳවා තිබුණේ. පොලිස්පතිවරයාට එල්ලව ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් සාගර කාර්යව සම්මහතා කළ ප්‍රකාශයේ බරපතල තත්වයක් ලෙස සලකා විමර්ශන ක්‍රියාත්මකයි. පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම ජනාධිපතිවරයාව මහජනතාව අතර අනාදරයට පත්වන ආකාරයට කටයුතු කිරීම යන චෝදනාව මතයි මේ මහතා අත්තරංගොඩ ගැනීම සිදු වුණේ. අනතුරුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සිට මෙසේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත රැගෙන තිබෙනවා. මැලේසියාවේදී අත්තරංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් වන ධනුෂ්ක කෞශල්‍යවත් රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු අද පස්වරුවේ මෙරටට රැගෙන ආවා. ඒ සහකාර පොලිස් අධිකාරී රොහා නෝලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් පිරිසක් සහ මැලේසියා පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී රත්මලානේ සයිමා ඇතුළු සැකකරුවන් අත්තරංගුවට ගැනුණා. ඔවුන් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ කංජිපානේ ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු මෙහෙයවා ඇත්තේ රත්මලානේ සයිමා නැමැත්තා බවටයි. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කළා. තවත් අපරාධ කල්ලි සමාජිකයන් කිහිප දෙනෙකුට මැලේසියාවේ සැඟව සිටීමට කංජිපාන ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා නැමැත්තා පහසුකම් සලසා ඇති බවටද වාර්තා වනවා. පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා ඊට වසර 10කට පෙර මැලේසියාවට පලා ගොස් ඇති බවයි. මිනිමැරුම් සහ සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ලව තිබෙනවා. පස්වරුවේ දිවෙන් රැගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතයි. මාලිකාවත BCC පාලමසල සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කංජිපාන ඉම්රාන් නැමැති අපරාධ කල්ලි සමාජිකයාගේ ඥාතියෙකු බවටයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර පලා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුණා. ඒ අනුව පලා ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ප්‍රදේශ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. විදේශ ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකා ඩොලර් මිලියන 5000 සීමාව ඉක්මවා තිබෙනවා. මේ වසරේ ජනවාරි සිට ජූලි මාසයේ දක්වා වන පළමු මාස හත තුලයි මෙසේ ඩොලර් මිලියන 5000 සීමාව ඉක්මවා තිබෙන්නේ. රජ්‍ය ආදායම 227%කින් ඉහළ ගොස් ඇති බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා. අයවැය ශේෂයද රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කර ඇති බවයි සඳහන් වන්නේ. මෙසේ රාජ්‍ය ආදායම සහ ප්‍රධානයන් 27.7%කින් ඉහළ යද්දී මූල්‍ය රාජ්‍ය වියදම් සහ ශුද්ධ ණය දීම් 7.9%කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ රුපියල් බිලියන 2946.5ක් ලෙසයි වාර්තා වන්නේ. 2025 වසරේ මුල් මාස 6දී රුපියල් බිලියන 405ක හිඟියක් වාර්තා වූ අතර 2026 ජුනි මාසයේ නවසන් වූ මුල් මාස 6 තුල ඒ රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් බවටයි පත්ව ඇත්තේ. 2025 අනුරූප කාල පරිච්ඡේදයේ පැති රුපියල් බිලියන 525.6ක ශුද්ධ දේශීය මූල්‍යකරණයට සාපේක්ෂව 2026 මුල් මාස 6 තුල රුපියල් බිලියන 42.1ක ශුද්ධ ආපසු ගෙවීමක් වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව සමස්ත විදේශ ප්‍රේෂණ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 5382.4ක්. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වී තිබුණේ ඇමරිකා ඩොලර් මිලියන 4435ක් ප්‍රේෂණ ප්‍රමාණයක් පමණයි. ඒ අනුව පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව මේ වසරේදී විදේශ ප්‍රේෂණ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 947.2කින් සැලකිය යුතු වර්ධනයක් ලැබමින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මේ අතර 2026 ජූලි මාසයේදී පමණ මෙරට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන්ව තිබෙනවා. ඒකුත් ජූලි මාසයේ වාර්තා වූ ඇමරිකා ඩොලර් මිලියන 697.3ක අගේ සැසඳීමේදී ඇමරිකා ඩොලර් මිලියන 80.3ක ධනාත්මක වර්ධනයක්. පසුගිය සතිය තුළ ප්‍රාථමික සහ දෙතීක වෙළඳපොළවල භාණ්ඩාගාර බිල්පත් ආදායම බොහෝ දුරට ස්ථාවරව පැවතුණා. පසුගිය සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ වෙන්දේසියේදී ආසන්න වශයෙන් 2.4ක ගුණයක අධිදායකත්ව අනුපාතයක් වාර්තා කර තිබෙනවා. 2026 උසස් පෙළ විභාගයේ අද ආරම්භ වුණා. ලබන සැප්තැම්බර් 5වනදා දක්වා එය පැවැත්වීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කළේ. මෙවර විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. ඊට පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු ඇතුළත් අතර 107,814 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දිවයින පුරා මධ්‍යස්ථාන 2532කදී විභාගය පැවැත්වෙනවා. උසස් පෙළ විභාගයට මුහුණ දීම සඳහා දරුවන් ඉතා උනන්දුවෙන් අද උදෑසන විභාග මධ්‍යස්ථාන වෙත පැමිණියා. එහිදී දරුවන්ගේ දෙමව්පියන් සහ ගුරුවරුන් මෙසේ අදහස් පළ කළා.
0: විශිෂ්ට කාර්යයක්, මොකද මෙච්චරකල් වෙනස් වෙමින් තිබිච්ච දිනවකවානු ටික නැවත යථා තත්ත්වයට පත්වීම, දෙමාපියෝ දරුවෝ මේ රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සුදුසු තත්ත්වයක් කියලා මං හිතනවා.
2: ගැටලුවක් නැහැ. දරුවන්ගේ කලින් විභාග රිසල්ට් ආපු ගමන්ම පටන් ගත්තනේ ඉස්කෝල. ඒ නිසා එහෙම විශේෂ නිර්දේශය ආවරණය වීමේ ගැටලුවක් ඇති වුණේ නැහැ. එහෙමනම් අපි හිතන්නේ නැහැ මදිපාඩුවක් වුණා කියලා. මන්නම් ඇත්තටම මගේ පෞද්ගලිකව මං කැමති වාර සටහන හරියට විධිමත් වෙලා විභාග මේ නිමාඩු කාලෙම පැවැත්වෙන එක ගැන මං කැමතියි. ගුරුවරියක් වශයෙන් එක ලොකු අපහසුතාවයකට අපි පත් වෙලා හිටියා වාර සටහන් නිමාඩු කාල මේ විභාග වෙනස් වීම නිසා. විධිමත් පරිදි විභාගේ පැවැත්වීම පිළිබඳව අපි සතුටු වෙනවා.
1: විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සිසුන්ට දැනුම් දෙන්නේ ලබා දී ඇති උපදෙස් අනුව විභාග නීතිවලට අනුකූලව කටයුතු කරන ලෙසයි.
3: සියලුම විභාග මධ්‍යස්ථානවල මෙම විභාගයේ ඉතාමත්ම හොඳින් පැවැත්වෙනවා. මේ විභාග නීති රීති පිළිබඳ අවධානය යොමු කරලා ඔබ විභාග නීති රීති ඉතාමත්ම මැනවින් පිළිපදින්න කියලා. විශේෂයෙන්ම විභාග ශාලාවට ඔබ තහනම් කරපු කිසිම දෙයක් අරගෙන යන්නට එපා. ජංගම දුරකථන, ඒ වගේම ස්මාර්ට් වොච්, බ්ලූටූත් උපකරණ, සටහන් ආදිය කිසිම දෙයක් අරගෙන යන්නට එපා. ඔබට විභාග ශාලාවට අරගෙන යන්නට කියලා තිබෙන්නේ විභාගය ලිවීමට අවශ්‍ය වෙන පෑම්, පැන්සල්, මකනය, අඩයෝල ආදී දේවල් පමණයි. විභාග නීති රීති ඉතාමත්ම හොඳින් පිළිපදින්න ඔබ සිතට ගන්න ඕන. සැප්තැම්බර් 5 විභාගය අවසන් වීමට නියමිතයි. ඒ වගේම ඇගේම් කටයුතු සැප්තැම්බර් 3 වෙනිදා සිට ආරම්භ කරනවා. අධ්‍යන පුස්සාතිකපති උසස් පෙළ විභාගයේ 2026 වර්ෂයේ අවසන් වීමට ප්‍රථම විභාග ප්‍රතිඵල ලබා දීමට කටයුතු සැලසුම් කරලා තිබෙනවා.
1: මේ අතර ඊයේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍රය ලබා දීමේදී කෑගල්ල ප්‍රදේශයේ පාසලක ගැටලු සහගත තත්ත්වයක් මතු වූ බවට වාර්තා වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජෙනරාල් වරිය අදහස් පළ කළා.
4: කෑගල්ලෙන් වාර්තා වෙනවා ඊ විනාඩි 15ක් පමණ දෙකලා මේ පේපරයක් දුන්න කියලා. තමයි චෝදනා කරන ගුරුවරු කියන 50ට හරි ගහන්න කියලා යන්න කියලා.
3: ඔව්, අපි මේ පිළිබඳ කලාප අධ්‍යාපන කාර්යාලය කෑගල්ල විමර්ශනයක් මේ වෙන විටත් ඔවුන් සිදු කරලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවත් මේ පිළිබඳ ඒ අදාළ විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා.
4: ඒ සිද්ධියෙන් ඊයේ පරිශිෂ්ටත් සම්බන්ධයෙන් සිද්ධිය වාර්තා වුණේ නැත්නම් කොහොමද?
3: ඔව් නෑ, වෙනත් කිසිදු සිද්ධියක් වාර්තා වුණේ නැහැ.
1: බැටරි ගබඩා බලශක්ති පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීම ලබන මාස මුලදී සිදු කෙරෙනවා. සම්ප්‍රේෂණ උපපොළ 16කට සම්බන්ධ කිරීම අවසන් අදියරේ පවතින අතර තවත් උපපොළ 23ක් සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතිනවා. බැටරි පද්ධතිය දිවයිනට රැගෙන ආවේ පසුගිය මැයි සහ ජූනි මාසවලදී. දිවා කාලයේ සෝලා පද්ධතිය හරහා නිපදවන අමතර විදුලි බල ශක්තිය මෙම බැටරි පද්ධතිවල ගබඩා කිරීමයි සිදුවන්නේ. ඉන්පසු රාත්‍රී කාලයේදී ගබඩා කළ විදුලි ශක්තිය නැවත උපපොළ හරහා අවශ්‍යතාව අනුව ජාතික විදුලි බල පද්ධතිය ලබා ගැනීම සිදු කෙරෙනවා. ඒ කළමනාකරණ කටයුතු සිදු කරන්නේ බල ශක්ති අමාත්‍යාංශයට අයත් NSO සමාගමයි. බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම්වලට පැවරෙනවා. වයින්ෆෝස් PLC සහ ගැලලි බේස් යන සමාගම් විසුනුවේ බැටරි පද්ධති ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු සිදු කරන්නේ. වයින්ෆෝස් PLC සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදත් චන්දන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
5: මෙම ව්‍යාපෘතිය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මේ අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ස්ථාන 16කට මෙම වගේම බැටරි පද්ධති සම්බන්ධ කරන්න ලැබුණේ. අනිත් ස්ථාන 12ත් අපි මේ වෙනකොට 80%ක පමණ ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. එම ව්‍යාපෘතිත් අපි සැප්තැම්බර් මාසයේ මුල් සතියෙන් පස්සේ ජාතික පද්ධතියට සම්බන්ධ කරලා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කලින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වලින් විදුලිය ජනරේ කරන්න ව්‍යාපෘති ගොඩක් තිබුණත් නමුත් පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගන්න මෙම ව්‍යාපෘතිය මේ රජයෙන් ආරම්භ කිරීම තමයි වැදගත්ම කාරණය.
1: රටේ සම්පත් විකිණීම නතර කර ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ සිරකරුවන් ලවා බලයට පැමිණීමට විපක්ෂයේ උත්සාහයක් දරන බවද සඳහන් කරමින් අමාත්‍යරයා මේ බව සඳහන් කළේ අකුරැස්ස පරදුව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින්.
6: දැන් අධිකරණයේ දුර කාලය වැඩි කරනවට විපක්ෂ කැමති නැහැ. ඒතර ඕගොල්ලෝ කැමති නැති වෙන්න ඕන. දෙගොල්ලම හිම වෙන්නේ නැහැ. විපක්ෂ කැමති නැහැ කියන්නේ ඕගොල්ලෝ හොයන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හේන. මොකද්ද ප්‍රශ්නේ? අද නීතිය ක්‍රියාත්මක වෙනවා. අධිකාරණ ශක්තිමත් වෙනවා. නඩු කාර්යක්ෂම වෙනවා. හොරුන්ට දඬුවම් එනවා. අද ඇමතිවරුන් ඉදලා ලැයිස්තුවේ එනවා දැන් අධිකරණයේ ක්‍රියාවලිය හරහා දඬුවම් වලට පාස්කු ප්‍රහාරේ එළියට එනවා. කලින් වහපු ෆයිල් ඇරෙනවා. එතකොට විපක්ෂෙයි අපට ඡන්දෙ දුන්නු ජනතාවයි දෙගොල්ලම සතුරු වෙන්නේ නැහැ. හැබැයි විපක්ෂ සතුරු වෙනෝ නම් අපේ තීරණයකින් ඕගොල්ලෝ පොඩ්ඩක් කලබල වෙයි. එතකොට මේ විපක්ෂ සුළු පිරිසක් සතුරු වුණොත් අපේ තීරණයකින් ඒ කියන්නේ අනිවාර්යෙන් බහුතරයකට ඒක හානියක්. එහෙම නැත්ද? මොකද විපක්ෂයට ඕන විදියටයි රටක් පාලනය කරන්න නෙවෙයි අපට ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ.
1: අතීතයේ මෙන් සේවක අර්ථසාධක අරමුදල සහ භාරකාර අරමුදල අවභාවිත කිරීමට කිසිදු ඉඩක් නැති බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා. මෙම අරමුදල්වල සමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි පරිපාලනය කිරීම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා අපෙන් බාදුන්නේ.
7: අරමුදලෙන් වඩා ප්‍රශස්ත ආදායමක් ලබා ගැනීම තමයි අරමුදල් කළමනා කිරීම කියන්නේ. පරිපාලනය කටයුතු තව එකක්. ඒතකොට දැන් පරිපාලනය කටයුතු තමයි කම්පල් දෙපාර්තමේන්තුව සම්බන්ධ. අරමුදල මහවැළිවේට තැන් දෙකක තිබීම ඒත් කාර්ය තර්කයක් මතු කරන්න පුළුවන්. ඉතාමත්ම අපි කියන්නේ ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකක් නම් තියෙනවා. මේක ඔටෝමැටිකලි දෙගොල්ලම සම්බන්ධ වෙනවා නම් ඒක කරනවක් වෙනසොත් යන දැනට තියෙන්නේ ඒ ඉන්ටිග්‍රේටඩ් එක නෙමෙයි. පොඩක් තරමදාල සමාන සේවකයන්ගේ තැන්පත් වෙච්ච ඒවා කැපිලා ආපු මුදල් භාවයන්ගේ අවිනිශ්චිත ගිණුම් වල තියෙනවා. ඒක අම්කරු දෙපාර්තමේන්තුවේ සමාන වර කැන්සල් කර කර බැලුවොත් කියවා තියෙනවා. ඒ අර්ථයෙන් තමයි අපි EPF එකේදී කල්පනා කරේ එක පරිපාලන කටයුතු සහ අරමුදල් කල්පනා කරන එක තැන තියෙනවා. ETF එකේ පරිපාලනය අරමුදල් කරනවා කියන එක තැන කියන්නේ ඒකට වැක් ඒ තාය දෙන්නේ මුදල් අමාත්‍යාංශයෙන් තමයි. ඒකට කියලා තියෙන පරිපාලන සහ මේ කටයුතු මෙහි තියෙනවා. ඒත් මේ සියල්ලක ස්වරූපය ගත්තාම විශේෂයෙන් ප්‍රධාන කාරණා දෙකයි. පරිපාලනයේ කාරණේ ගත්තාම එකම ආකාරයක එතකොට ඒකේ මුදල් ප්‍රමාණය බිලියනද ට්‍රිලියනද කොච්චර වැඩිමයි කියලා අපි මුදල් ගෝණි වලට ගන්න ගිහලා ආයෙත් කරන්නේ දැන් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා ආයෙත් අවස්ථා තියෙනවා ඒකට පරිපාලනම කාර්යය ඒක පන් එකද දෙකද කෝටි ප්‍රකෝටිද ට්‍රිලියනද කියලා වෙනස් වෙන එකම කාර්යය එහෙනම් මේකට වඩා හොඳ පරිපාලන නිලධාරීන් ටිකක් පත් කරගෙන මේ න්යාය තුලත් කරගෙන එකතැනක කිරීම හොඳයි කියන මූලික අදහසත් එක්ක මූලික සාකච්ඡාව දෙක තමයි අර ආයෝජන අවස්ථාවලදී මේ අදහස් කරන්නේ මේ අරමුදල් අපි ඉතින් ඉහෙට යනුනේ කියන්නේ ප්‍රෙෂර් බිල් සහ බොන්ඩ්ස් වල මේක තැම්පත් කරමින් සහ තව ආයෝජන අවස්ථා වලට අපි ගේන්න පුළුවන්ද කියලා බලමින් මොකද මම අර කොහේ තිරසර බාලේ ආරක්ෂා වෙලා තියෙනවනේ අපිට පුළුවන් ඒ අරමුදල් වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගන්න සාකරන්න සේවකයන්ට වැඩි ප්‍රතිලාභ ලබා දෙන්න එතෙන්ට මොහොත් මේක පාවිච්චි කරන්නේ වගකීම් වග වෙන යාන්ත්‍රණයක් අපි සාකච්ඡා කරමු කියන අදහස තමයි මේකේ මූලිකම පදනම තියෙන්නේ ඉන් එහා එකක් නෙමෙයි
1: අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කම්කරු මහලේකම් කාර්යාලයේ පැවති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට එක්වෙමින්. රුපියල් මිලියන 5000ක් වැය කරමින් ලග්ගල නවනගර ජල ව්‍යාපෘතියේ කටයුතු අවසන් කර තිබෙනවා. එම ව්‍යාපෘතිය තුලින් පවුල් 6800කට පමණ පහසුකම් සැලසීමට නියමිතයි. ලග්ගල කරඳමුල්ල ප්‍රදේශයෙන් ආරම්භ කර ඇති ව්‍යාපෘතිය තුලින් දිනකට ඝන මීටර 4000ක ධාරිතාවන් නිකුත් කිරීමේ හැකියාව පවතිනවා. ලබන 12 වනදා ජනතා අයිතිර පත්කිරීමට නියමිත ලග්ගල නවනගර ජල ව්‍යාපෘතිය පිළිබඳව ඉංජිනේරු රංජන් නමරසිංහ මහතා අදහස් පළ කළා.
8: කළුගඟ ඉදිරි කරලා තියෙන තුලුමුව ඔස්සේ එන ජලය මෙම ජල පවිත්‍රාගාරයේ පූර්ණ පවිත්‍රීකරණයකට ලක් කරලා ගුරුත්වය යටතේ කිලෝමීටර 190ක බෙදා හැරීම පද්ධතියක් තුළට බෙදා හරිනවා. මේ ගුරුත්වය යටතේ බෙදා හරින්නේ කලාප 6කට. ඒතර කලාප 6න් 3ක් අපි ඩිරෙක්ට් ෆීඩින් සිස්ටම් එකක් විදිහට නැත්නම් අපි කෙලින්ම ෆීඩ් කරනවා. ඊටු ටික අපි ඊටු සෝන් 3 ජල ටැංකි ඉදි කරලා ඒ හරහා බෙදා හැරීම සිදු කරනවා.
1: ජල පහසුකම් සැලසෙන ජනතාවද අදහස් පළ කළා.
9: ඒ ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඒ වගේම එක ජනතා අයිතියට පත් කරලීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරමින් ක්‍රියා කරපු ඒ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ඒ වගේම ප්‍රදේශයේ මන්ත්‍රීතුමන් ඇතුළු ප්‍රාදේශීය සභාවල ඉන්න මන්ත්‍රීතුමන් නිලධාරි මණ්ඩලය ඇතුළු හැම දෙනාටම මහා සංඝරත්නය විදිහට අපි ප්‍රශංසනීයව අගය කරනවා.
10: අවුරුදු 9 තිස්සේ වතුර නැතුව දුක් විඳිනවා. මෙතෙක් අපිට වතුර ලැබුණේ මහවැලි බවුසර් හරහා. ඒත් දැන් කඩිනමින් මේ ජල ව්‍යාපෘතිය ඉක්මන් කරලා ජලය ලබා දෙනවට මේ වෙනුවෙන් අපටත් වෙලා වැඩ කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම හරිම සතුටුයි අපිට වතුර ලැබීම සම්බන්ධව.
1: වෙදිමත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් ක්‍රියාත්මක අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වැඩසටහන වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තවත් සායනික බස් රථයක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත ලබා දුන්නා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනට අනුව ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහනයේ දෙන රියදුරන් කොන්දොස්තරවරුන් සහ රිය සහායකින් රථවාහන ධාවනයේදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි පරීක්ෂා කෙරෙන මෙම ජංගම පරීක්ෂණ සිදු කරන්නේ පළාත් පහක් ආවරණය කරමින්. එම වැඩපිළිවෙලට මෙසේ තවත් සායනික බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළා.
11: අපේ රටේ සමහර රියානතුරු පිළිබඳව පරීක්ෂා කිරීමේදී ඒවට සම්බන්ධ රියදුරන් සමහර කෙනෙක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා තියෙන බව තොරතුරු අනාවරණය තිබුණා. යනුව ප්‍රවාහන අමාත්‍යාංශ විශේෂ වෛද්‍ය ඒකකයේ විසින් ඒ රියදුරන් සහ රිය සහායකයන්ගේ විෂ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් අනුගමනය කරමින් හිටියා. එෙහිදී ප්‍රවාහන අමාත්‍යාංශ අපෙන් ඉල්ලීමක් කරා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා යම් පහසුකමක් සලසන්න කියන එක. ඒ අනුව අපි ජංගම පරීක්ෂණ සඳහා යොදාගත් බස් රථයක් ප්‍රවාහන අමාත්‍යාංශයට මේ විදිහට බාර දෙනවා. මේක අපිටත් ලැබුණු පරිත්‍යාගය. අපි දිස්ත්‍රික කීපයක සමහර පරීක්ෂණ කටයුතු කිරීම සඳහා භාවිත කළා. නමුත් අපිට ඒ සඳහා දැන් පහසුකම් පවතිනවා රසායනාගාර පරීක්ෂණාගාර මට්ටමින් සහ අපේ සමහර පරීක්ෂණාගාර සඳහා වන ජංගම බස් රථ පවතිනවා. මේ රියදුරන් සහ මේ රිය සහායකයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම අතිශය මේ වෙලාවේ වටිනවා කාලෝචිතව අපි කල්පනා කරා. ඒ අනුව තමයි මේ බස් රථය අපි ප්‍රවාහන මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ. පරීක්ෂා කිරීමෙන් පසුව කරන නීතිමය කටයුතු දැන්ටමත් සමහර තැන්වල කරගෙන යනවා. ඒ කටයුතු විධිමත් කරගන්න පුළුවන්කම ලැබෙයි. පරීක්ෂණ කිරීමේ පහසුකම් වැඩි දියුණු කරාට පස්සේ
1: පරිත්‍යාකර සායනික බස් රථයේ සෞඛ්‍ය අමාත්‍යය විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා වෙත නිල වශයෙන් බාර දුන්නා. එදී ක්ලිෆර්ඩ් පෙරේරා මහතාද අදහස් පළ කළා.
8: මීට පෙර එවැනිම බස් රථයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අපට ලබා දුන්නා. මේ අන්තර්මාත්‍යාංශික සහයෝගිතාවය තම වැදගත් වී විශේෂයෙන්ම රටේ ප්‍රධාන වගකීමක් හැටියට අපි බාරගෙන තිබෙන රාජ්‍ය මට්ටමින් අනුග්‍රහය ඇතිව සිදු කරන මේ මත්ද්‍රව්‍ය සඳහා පරීක්ෂා කිරීමේ කටයුත්ත විශේෂයෙන්ම රියදුරන් ඒ වගේම වාහන පදවන්නන් ඒ සඳහා මේ ලැබිච්ච සහයෝගය අපි තාම අගය කරනවා. ඒ වගේම මේ බස් රථය ඉදිරියේදී හැකි ඉක්මනින් අපගේ ප්‍රායෝගික කටයුතුවට සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
1: රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ මේ වන විටත් මෙට්‍රික් ටොන් 23,000කට වැඩි තොගයක් මිලදීගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. එමෙන්ම වී මිලදී ගැනීම සඳහා ගබඩා 100කට වැඩි ප්‍රමාණයක් විවෘතව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
12: මෙවෙනකොට වී මෙට්‍රික් ටොන් 23,000කට වැඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ගබඩා 100කට වැඩි ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා. ඇත්තටම දැන් දැවැන්ත වී අස්සන්නක් ඇවිල්ලා තියෙනවා. වියලපු වී ප්‍රමිතිගත වී 120ට 130ට 140ට ගොවියට දෙන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් අපි දැනුවත් කරලා තියෙනවා. ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙනවා. ඒගොල්ලෝ ගාවට ගෙනෙන ප්‍රමිතිගත වී ඔය කියන මිලගනම් වලට ලබා ගැනීමට ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. අපි දැන් පෞගිය අවුරුද්දේ ඩයල් කීපයක් සමි කරා. දැන් මේ අවුරුද්දේ ඩයල් 50ක් අපි හයි කරන්න සැලසුම් කරලා තියෙනවා. රජයේ විතර ලක්ෂ 5000ක් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. එතකොට ඉදිරි කාලය තුල තවත් අපි ඩයල් සමි කරනවා. ඒ අනුව ගොවි ජනතාවට වීතික වේලා ගැනීමට අදාළ පහසුකම ලැබෙනවා. අපි බාර ගන්නකොට මේ වී අලෙවි මණ්ඩලයට තිබුණ එකම එක ලොරියයි. 1980ක් සේවකෝ හිටපෙකින් අභිවාර ගන්නකොට හිටියේ සේවකෝ 159. වී වේලන යන්ත්‍ර කිසිවක් නැහැ. මේ ගබඩා වහලා දාලා. එමුණ අන්නේ හිම තිබුණු වී මණ්ඩලයේ තමයි අද අපි මේ යම් තැනකට ගෙනල්ලා ගබඩා ඇරලා ගොවි ජනතාවගේ වී ටික මිලදී ගන්න පටන් ගන්න තියෙන්නේ.
1: මේ අතර වගාහානි වෙනුවෙන් ගොවි ජනතාවට වන්දි මුදල් ලබා දීම පසුගිය ආණ්ඩු යටතේ මගහැරියද වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණීට කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අපෙන් බා දුන්නේ.
12: ඔය විපක්ෂයේ කියන අය අම්පාරි ගත්තොත් එහෙම බඩිලිංගු ගොවි යට කෝටි 32කට වැඩි ප්‍රමාණයක් ගෙවන්න තිබුණා, ගෙවලා තිබුණේ නෑ. ඊළඟට කෝටි 16ක් ගෙවන්න තිබුණා මොනරාගල ගොවි යට, බඩිලිංගු ගොවි යට ගෙවලා තිබුණේ නෑ. අර්ථාපල් ගොවියගෙන් අර්ථාපල් ගත්තා රුපියල් 95 ගානේ ගෙවනවා කියලා අර්ථාපල් කිලෝ 20,44,000ක් ගත්තා. ගොවි යට සල්ලි ගෙව්වේ නෑ. ලොකුළු වුණු ගොවියගේ බීජ ගත්තා රුපියල් 9000 ගානේ ගෙවනවා කියලා. සත්ත 5ක් ගෙව්වේ නෑ. මිල්ක ආයතනෙට කිලි ගත්තා. කිලි අරගෙන ගොවින්ට රුපියල් 117,000ක් පොළු තිබ්බා. ගෙව්වේනේ. ඒව ගන්නත් අපිට සිද්ධ වුණා අමාත්‍යංශ වටලන්න. ඒත් දුන්නේ නෑ. හැබැයි ඔන්න ඔය කියන කිලි ගොවියගේ වන්දි මුදල් ඒවත් අපි ගෙව්වා. ඊළඟට අපි ආණ්ඩු වෙනකොට තිබුණු යලකන්නේ ගෙවලා නැතුව තිබුණු වන්දි මුදල් ඔක්කොම ගෙව්වා. ඒවලටක් නෙමෙයි දිට්වා ආව අපි ආවට පස්සේ ඉතිහාසයේ කවදාවත් නැති විදියට විශාල භෝග ප්‍රමාණයකට වන්දි කිව්වා. එළවලුද පළතුරුද ධාන්‍ය වර්ගද මේ හැම එකටම වන්දි කිව්වා. සත්තුන්ට කිව්වා. මිල්දිය දීවරින්ට මීට කලින් සත පහක්වත් හම්බෙලා නැහැ. අපි ඒගොල්ලන්ටත් වන්දි කිව්වා. අපි ආණ්ඩු අරගෙන කිසිම ගොවියෙකුට පොළු තියලා නැහැ.
1: මද්‍රව්‍ය ජාවාරම් කළ බවට තහවුරු කරගන්න දීවර යාත්‍රා රාජසන්ත කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහන් මහතා පවසනවා. ඒ සඳහා දීවර සහ සුරාබදු 50 සංශෝධනය වෙනුවෙන් අවධානය යොමු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
13: මේක පොලේ වහලා හැංගිලා පැත්තකට කතා කරලා බේරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ තරම් ව්‍යාප්ත කරලා තියෙන්නේ. හැබැයි අද ඒවට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවා. අපි ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සැලසුම් කරලා හදලා තියෙනවා. හැබැයි අපිට ඔබලගේ සහයෝගයක් ඕනා. මේක ගරු ජනාධිපතිවටවත් ආරක්ෂක අංශවලටවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටවත් මේක තනියම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ බීඩි කොළ, මේ මත්ද්‍රව්‍ය, මේ ද්‍රව්‍ය ටික මේ අපේ ලංකාවට ගේන්නේ කවුද? අපේම මේ දීවර කියාවලියේ ඉන්න බෝට්ටු අයිති තියෙන අපේ දීවර ජනතාව. අපි දැන් තීරණයක් ගත්තා. ඒ හත්වෙනිදා පාර්ලිමේන්තුවේ අපි රැස් වුණා. තරහ වෙන්න එපා. බෝට්ටු රාශියන්ත කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම් දැන්. දීවර පනතින්, සුරාබදු පනතින් ක්‍රියාත්මක කරලා අවශ්‍ය නෛතික පදනම අපි හදන්න සූදානම් වෙලා යනවා. දීවර බෝට්ටු වලින් ගිහලා මේ ඉන්දියාවට ගිහලා බත්තල් වලින් ගිහනවා අපේ මෙහෙට ගෙනල්ලා අපේ පරපුර විනාශ කරද්දී අපි ආ දීවරයව රැක ගන්න ඕනේ නැහැ. අපි බෝට්ටු ආරක්ෂා කරන්න ඕනේ නැහැ. මෙතෙක් කල දේශපාලඥයෝ තමයි මේවට සම්බන්ධ වුණේ. පාර්ලිමේන්තු හිටියා. දැවැන්ත පොඩු මුදලා ඉල්ලා. අද මේව නැහැ.
1: අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති නව ගාසා සාම සැලැස්ම පිළිගත නොහැකි බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. කරුණු 15කින් සමන්විත ට්‍රම්ප්ගේ සාම සැලැස්ම යටතේ ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් අධීර නදීර ඉවත්වීමටත් හමාස් සංවිධානය නිරායුධ කිරීමටත් යෝජනා කර තිබෙනවා. කෙසේ වෙතත් හමාස් සංවිධානය සම්පූර්ණයෙන්ම නිරායුධ කරනතුරු ඊශ්‍රායල් හමුදා ගාසා තීරයෙන් ඉවත් නොවන බවයි නෙතන්‍යාහු අවධාරණය කළේ. සංචාරක ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. තරගයේ පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දෙවන තරගයේ 23 වනදා පැවැත්වෙන අතර එය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අත්තනංගුවට ගත් පොහොට්ටුවේ මහලේකම් කඩුවෙල අධිකරණයට නිසි කලට නිසි වෙලාවට වසර ගණනාවකට පසු උසස් පෙළේ සිසුන් උත්තර ලිවීම ආරම්භයි. විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි. ජූලි මාස ඩොලර් මිලියන 777.6. කංජිපානිගේ ගෝලයා රත්මලානේ සයිමා සමග 3 දෙනේ දිවයිනට. ජාතික විදුලි පද්ධතියට බැටරි පද්ධති සම්බන්ධ කිරීම ලබන මාසයේදී. රුපියල් මිලියන 5000ක වියදමින් ලග්ගල නව නගර ජල ව්‍යාපෘති අවසන්. ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මට බෙන්ජමින්ගේ විරෝධය. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වෙනවා. ජලි හෙට පෙරවරු 9ට හමුවෙමු. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6 විනාඩි 57යි.
1: ඇසේ සුදැවිල්ලද? දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0116 776 579.
3: නිමන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක් මීෂා.
4: මම මැරුණා. ඔය කිව්වට මම කොල්ලව දෙන්නේ
5: නැහැ. එහෙනම් ඉතින් ආපහු අරුත්කම යන්න වෙයි.
4: අලුත් ගම? ඒ මොකටද?
5: අම්මා ඔයගලගේ අයියගේ කලින් එකාරක නැවැත්වේ අලුත් ගම ගිහින්.
6: මම තමයි කෙල්ල මීෂා.
5: අපේ කාලේ ඔයගේ අම්මා අලුත් ගම ගියේ නැද්ද?
4: මොකටද නැත්තේ? ගියා. හැබැයි ඉතින් මාස 3ක් යන කලින් අපි දෙන්නගේ ලව් එක මාර්ණානේ. ඊට පස්සේ අපේ අම්මේ කරපුදී ඔයලත් මුළු හත් මුතු පරම්පරාවන් ගැන සර්ටිෆිකේට් එකට තාමස්තුනක් යන කලින් මම ඔයාට බැඳුවා.
3: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න.
7: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට මතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 0771 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සුභ සන්ධ්‍යාවක්. නමස්තේ. අයිබෝවන්. මතක පෙරුණු හැන්දෑවක අමතක නොවෙන කතා ගොඩක් එක්ක, මතකයේ රැඳිලා තියෙන සින්දු ගොඩක් එක්ක නදත්තාවා සඳ දවසේ සඳදිය දහර රැනාවයෝ වෙනකල් පැය දෙකක් ආදරෙන් ගත කරන්න. රටක් විදියට ගත්තහමත් ඉතින් අපිට ඉන්දියාව කියන බව මිත්‍ර රට, ඒවගේම තමයි අපේ සංස්කෘතිය, එතකොට අපිට ලැබිලා තියෙන හෞරුමයන්, මේ සියලු දේවල් එක්ක අපිට අපේ කලාකෘතියන් ගැන කතා කරනකොට ඉන්දියාවෙන් ඈත් වෙන්න හරි අමාරුයි. සමහර තැන්වලදී අපි ඉන්දියාවේ කොටසක්ද කියලා දැනෙන තරමට අපි ඉන්දියාවට හරි සමීපයිනේ. කෙනෙකුට චෝදනා කරන්නත් පුළුවන් අපේ රටේ මෙච්චර සින්දු තියෙද්දි, නිර්මාණ තියෙද්දි ඇයි මෙහෙම හින්දි ගීතවලට පැය දෙකක් වෙන් කරන්නේ කියලා. හැබැයි ඔබ බැලුවතින් අපේ සින්දු කියලා අපි අහන විඳින ගොඩාක් ගීත ඇතුලේ මුහු වෙලා තියෙන සංගීතය ආරම්භයට අපි ගියොතින් ගොඩක් තැන්වලදී අපිට මේ ඉන්දියාවට ගිහින් එන්න

වෙනකල් FM 93.5 93.7 නැත්නම් www.lakhandaradio.lk අපේ වෙබ් අඩවිය. නැත්නම් අපිට ලියන්න පුළුවන්, මෙසේජ් එකක් එවන්න පුළුවන් 0703 93.5 93.7. අපේ හිතේ තියෙන සුන්දර මතකයන් දිග හරින්න පුළුවන් නිර්මාණශීලී විදිහට, හිතට දැනෙන විදිහට. රාජ්කුමාර් මීනා කුමාරී නදීරා මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වුණා. 1960 දී තිරගත වුණු දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි චිත්‍රපටයෙන් තමයි අපි මේ ගීතය තෝරගත්තේ. ශෛලේන්ද්‍ර තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. ශංකර් ජයකිෂන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන්, ලතා මංගේෂ්කර් ගීතය ගායනා කළේ. ඒ වගේම 1961 වසරේදී පවත්වන ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට ශංකර් සහ ජයකිෂන් සම්මාන දිනාගත්තෙත් දිල් අප්නා ඕර් ප්‍රීත් පරායි චිත්‍රපටය වෙනුවෙන්. හරිම සුන්දර කතාවක්. වෛද්‍යවරයෙක් රෝහලක් හෙදියක් මේ කතාවට එක්කලා හිටියා. සුශීල් වර්මා චරිත නිරූපණය කළේ රාජ්කුමාර්. ඔහු තමයි ප්‍රධාන චරිතය, වෛද්‍යවරයෙක්. ඔහු ශිම්ලා රෝහලට එනවා. වෛද්‍යවරයෙක් වෙන්නාව ගමනේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු අතරමඟදී ඔහුගේ තාත්තා මිය ගියාට පස්සේ තාත්තගේ ළඟම මිත්‍රයෙක් තමයි සුශීල්ගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරන්නේ. ඉතින් මේ හින්දා සුශීල්ගේ අම්මා පවුලේ සියලු දෙනාම හිතනවා මේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කරපු තමන්ගේ තාත්තගේ, නැත්තම් සුශීල්ගේ තාත්තගේ මිතුරට කෘතගුණ සලකන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි කාලයගේ ඇවෑමෙන් මේ අතරට එක්වෙනවා හෙදියක්. ඇය කරුණ. මීනා කුමාරි තමයි මේ චරිතය නිරූපණය කළේ. ඉතින් මේ දෙන්නා මුණගැහෙලා ශිම්ලා රෝහලේදී දන්නෙම නැතුව ඒ දෙන්නා අතරේ බොහොම ආදරණීය බැඳීමක් ඇති වෙනවා. මේ අතරතුරට තමයි කුසුම් මැදිහත් වෙන්නේ. කුසුම් කියන්නේ අර සුශීල්ට ඉගෙන ගන්න උදව් කළ සුශීල්ගේ තාත්තගේ මිතුරගේ දියණිය. එතකොට හිතන්නකෝ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. එතනින් එහාට කොහොම හරි සුශීල්ගේ අම්මා කාශ්මීර් වලට ට්‍රිප් එකක් ලෑස්ති කරනවා. ඉතින් මේ ට්‍රිප් එක යන අතරෙදි තමයි කරුණා මේ ගීතය ගායනා කරන්නේ. අජීබ් දාස් තාහෙ යේ කහාශුරු කහා කතම්. හරි අමුතු කතාවක් මේක. කොහෙන් පටන් ගන්නවද, කොහෙන් කෙලවර වෙනවද කියලා දන්නේ නැහැ. මේ ගමනේ දිශා නැතිය කොහෙද ඔහු දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ. මේක හරි අමුතු ගමනක්.

0: සඳදිය දහර සමක ලකනහගෙන ඔබ අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජ්‍යොතිකලෝතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමාසන් ක්‍රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී කියන මේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ යලි යලිත විශ්වාසයේ තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLV. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යාන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යාන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යාන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 01176779579 දුරකථන අංකයට.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර අහගෙන ඔබ ඉන්නේ. සඳදිය දහර තුළින් ඔබ ආදරය කරන සොන්දර බොලිවුඩේ අපි මේ පැය දෙකක ගමනක් යන ගමන් ඉන්නේ. ගමනක් කියලා කිව්ව ගමන් ඉතින් ඒ ගමනට මාවතක් තියෙනවා කියලා මතක් වෙනවද නේද? සඩක් 1991 වසරදී මේ චිත්‍රපටයේ තිරගත වුණේ මහේෂ් බත් තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ. එතකොට ප්‍රධාන චරිත නිරූපණය කළා සංජය දත් සමඟ පූජා භට්. අතිශය ජනප්‍රියත්වයට පත් වන මේ චිත්‍රපටයේ ගීත අදටත් ජනප්‍රිය. 90 දශකයේ නිර්මාණය වුණු මේ ගීත ඇල්බමය ගැන කතා කරනකොට නදීම් සහ ශ්‍රවණ් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි අහන මේ ගීතය අනුරාධා පෞද්ගල් සමගින් කොමල් සනි ගයන්නේ. ආදරය කියන්නේ මොකක්ද කියලා මං ලෝකෙටම කියන්නේ. මුළු ලෝකෙම ගෞරවය ඔබට ලබා දෙන්න ඔයා මගේ කරගන්නවා කියන පරම්පරාව හැමදාමත්.

प्यार कहते ना ये हम नहीं जानते, मगर जी नहीं सकते तुम्हारे बिना. मुंगाट कोच्चर आदरे दे के ला मम्मा दाने नहीं किया ना है पाई मत दानो एक दे आके तमाई ओया न तो मत जीवत तेन बह के ला मैं गीत या अतला चित्रपटे एक दा समस्या सु एक वासरे दे तेरे गाता बनो कुदरत चित्रपटे अध्यक्षने कले දිරරචනය කළේ චේතනානන්ත්, රජේෂ් ඛන්නා හිම මාලිනී ප්‍රධාන චරිත නිරූපණය කරති, රාජ්කුමාර් එවකේම ප්‍රියා රාජ්වංශ සහ විනෝද් ඛන්නා අනිකුත් චරිත නිරූපණය කළා. අතිශය ජනප්‍රියත්වයට පත් වන මේ ගීතය අද දක්වාම කවුරුත් ආදරය කරන ගීතයක්. චිත්‍රපටය අවස්ථා දෙකක මේ ගීතය ඇතුළත් වෙනවා. එක අවස්ථාවකදී ගීතය ඇහෙන්නේ ගාන ශිල්පිනියකගේ හඳින්. ඒ තමයි පවීන් සුල්තානා. එවැගේම කිෂෝ කුමාර් මේ ගීතය ගායනා කරනවා චිත්‍රපටයේ තවත් තැනකදී. එතකොට චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආටි බර්මන්, රාහුල් දේව් බර්මන්, මචු සුල්තාන්පුරේ කොටිල් ශිෆායි තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. කුදරත් චිත්‍රපටයෙන් මේ

0: පළවරත්‍රි 7යි විනාඩි 27යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
3: ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධන නිධානය නුතරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලා ගන්න
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711 1
4: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
6: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
5: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
7: රීදා වයි බී එකට මික්ස් වෙනවා

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්කඩ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඩ.

0: গোলাপরাত্রে হাতায় বিনা রীতিস ভাই
1: සන්දිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන NLP සාදම්බර ගමන් නියමුකු වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභී හා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවෙල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභී හා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்திய தஹர
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன මේ සන්දතිය දහරහගෙන ඔබ ඉන්නේ අපේ යමුත 60 දශකයේ අග භාගයේට හරියටම කිව්වොත් 1968 අවුරුද්දට සාති චිත්‍රපටය තිරගත වුණේ සීවී ශ්‍රේදර් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජේන්ද්‍ර කුමාර් වෛජයන්තිමාලා සහ සිමි ගරේවාල් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ හරියටම කිව්වොත් මේක තුන්කොන් ආදර කතාවක් කාගේ අතරද රවි ශාන්ති සහ රජනී අතරේ එතෙන් මේ චිත්‍රපටය 1961 වසරේදී තිරගත වුණු පාලුම් භාසාමම් කියන දමිල චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි බොලිවුඩ් සිනමාවට එක් වෙන්නේ. එතකොට චිත්‍රපටයට සුන්දර ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. මේ ගීත සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ නෞෂාද්, එතකොට මුකේෂ්, ඒ වගේම මහේන්ද්‍ර කපූර්, ලතා මංගේෂ්කර් මේ චිත්‍රපටයට, ඒ වගේම සුමන් කල්යන්පෝල් ගීත ගායනා කළා. සියලුම ගීත ලිව්වේ මජ්රු සුල්තාන්පෝරි. මෙරේ ජීවන් සා

සදදිය දහර තුළින් අපි එළඟට යන්නේ මේනෙ ප්‍යාර් කියා චිත්‍රපටයේ ගීතයක් අහන්න. මං ආදරේ කළා මේනෙ ප්‍යාර් කියා. සුරජ් බල්ජත්‍යා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඔහුගේ අධ්‍යක්ෂණ ජීවිතයේ පළමු චිත්‍රපටය. ඒ වගේම තමයි මේ චිත්‍රපටයට සල්මාන් ඛාන් රංගරෙන් එක් වෙනවා භාග්‍යශ්‍රී සමක. එතකොට ආලෝක්නාත්, මොනිෂ් බේල්, රිමලාගෝ අතර තවත් නලුනිනියන් පෙරසක් මේ චිත්‍රපටයට රංගනෙන් එක්කන. මේනේ ප්‍යාර් කියා චිත්‍රපටයේ හරිම ආදරණීය ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. රාම් ලක්ෂ්මන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ඒ වගේම තමයි චිත්‍රපටයේ රෝගත කිරීම සිද්ධ වුණේ මුම්බායි සහ ඌටි කියන සුන්දර පළාත් කේන්ද්‍ර කරගෙන. හරිම සුන්දර දර්ශන තල තමයි දකින්න ලැබුණේ. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන හයක්ම දරා ගන්න ලැබුණු චිත්‍රපටයක් මේ. හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය සහ හොඳම ගීත රචනය වගේම හොඳම පසුබිම් ගායනයත්, ඒ වගේම සල්මාන් සහ භාග්‍යශ්‍රී හොඳම නැංගියන නළුවා සහ නිලිය විදිහටත් මේ චිත්‍රපටය වෙනුවෙන්, කියන්නේ මේනේ ප්‍යාර් කියා චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා. එතකොට දේව් කෝලි සහ අසාද් භූපාලි තමයි චිත්‍රපටයට ගීත ලිව්වේ. රාම් ලක්ෂ්මන් සංගීත අධ්‍යක්ෂණය කළේ. ලතා මංගেশකර්, එස් පී බාලසුබ්‍රමණියම්, ඌෂා මංගেশකර්, ශෛලේන්ද්‍ර සහ ශාරදා සිංහා මේ චිත්‍රපටයට ගීත ගායනා කළා. අපි අහමු එහෙනම් තාමත් අතිශය ජනප්‍රිය මේනේ ප්‍යාර් කියා චිත්‍රපටයේ මේ ගීතය.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර හගෙන ඔබ තවත් ප්‍රේමණීය චිත්‍රපටයේ කියලා කිව්වත් හරි හැට දශකයේ අග භාගයේදී කියන්නේ 1969 වසරේදී තිරගතන චිත්‍රපටයක් මේ ශක්ති සමන්ත අධ්‍යක්ෂණය කළ ආරාධනා චිත්‍රපටයේ නවීගිත අහන්නේ ශෝමිල ටාගෝර් සහ රජේෂ් කන්න තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඉතින් 17 ෆිල්ම්ෆෙයාර් සම්මානවලදී හොඳම චිත්‍රපටය වුණේ මේ චිත්‍රපටය. ඒ වගේම තමයි ශෝමිල ටාගෝර් හොඳම නිළිය විදිහටත් සම්මාන දෙනාගත්තා. ශ්‍රී ලංකාවෙත් ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා මේ චිත්‍රපටය සහ මේ ගීත. අපි අහන්න ලෑස්ති ආරාධනා චිත්‍රපටයේට අනන්ත් භක්ෂි තමයි ගීත ලිව්වේ. ස්ටීව් බර්මන් කියන්නේ සචින් දේව් බර්මන් තමයි සංගීත අධ්‍යක්ෂණය කළේ. අපි අහන්න ලෑස්ති වෙන්නේ කිෂෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කර් ගායනා කළ මේ ගීතය. අපි කාගේ කාගෙත් හිත හරියට සුදු කඩදාසියක් වගේ කිසිම දෙයක් ලියවිලා නැති කාලයක් තියෙනවා. එහෙම සුදු කඩදාසියක හිස් කඩදාසියක ආදරේ නමින් ලියවෙන්න පුළුවන් ඒ අකර ටික ආදරෙන් ලියවෙනවා නම් කොච්චර හොඳයිද නේද? මගේ හදවත, මගේ හිත හිස් කඩදාසියක්. මං ඉහි ලිව්වේ අපේ

0: Aitashima Paha, Anutun Aitashima Hata, Lakhanda, Radio ITN, Sabha Sri Lankia Handa.
1: Manaviya Premi, Saundaryatmaka, Viyamana,
2: Santhiya Tara Hara.
3: ලකනහගෙන සඳදිය දහර සමගින් ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ මේ වසර තුල ගෙවි ගිය මාස 7ක කාලය තුල ධන නිධානය ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක් ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක් දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවි ගිය මාස 5ක කාලය තුලදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තනින් බලන බලන තනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිලදීගෙන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සඳතිය දහර අගෙන ඉන්නේ. මේක ආදර කතාවක්. හරියටම කිව්වොත් 1942 එක ආදර කතාවක්. හිතාගන්නකො කොයිතරම් ඈත අතීතයකට අපිට යන්න වෙනවද කියලා නේද? 1942 A Love Story. චිත්‍රපටය කියලා කියන්නේ විදු විනෝද් චොප්‍රා අධ්‍යක්ෂණය කළ අතිශය ජනප්‍රියත්වයට පත් වන චිත්‍රපටයක්නේ. අනිල් කපූර්, ඒවකේබ මනීෂා කොයිරාලා සහ ජැකී ශ්‍රොෆ් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්කුණේ. නරේන් සහ රාජෝ දෙන්නගේ ආදරේ කතාව. අතිශය සුන්දර ගීත ගණනාවක් ඇතුළත් වන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ආර්ය බර්මන් කියන, එම නැත්නම් රාහුල් දේව් බර්මන් කියන අතිදේය සංගීතඥයාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ගීත ඇතුළත් වෙනම පසුබිම් සංගීතය මනහරි සිං සහ බබ්ලු චක්‍රවර්ති. එතකොට මේ චිත්‍රපටය ගැන කියද්දී අපි අහන්න තෝරගෙන තියෙන ගීතය ගැනත් කියන්න බෑ නේද? එක ගැහැණු ළමයෙක් දවසක් දකින්න ලැබුණු කතාවක්. ජාවේද් අක්තර් තමයි ගීත ලිව්වේ. එතකොට අපි අහන මේ ගීතය කුමාර් සානු තමයි ගායනා කරන්නේ. එක් ලඩ්කී කෝ දේකා තෝ ඒසා ලකා. ඒ හිතගත් ගෑනු ළමයව මුණ ගැහුනම ඕනම කෙනෙකුට හිතට දැනෙන බොහෝ දේ ඇතලත් වෙනවා.

0: ක්‍රියාත්මක වියමන සඳදිය දහර
1: සඳදිය දහර සඳදිය දහර තුළින් අපි මේ අහන්නේ කටිපතන් චිත්‍රපටයේ ගීතයක්. මේ චිත්‍රපටය ගැන කියනවා නම් අධ්‍යක්ෂණය කළේ සහ නිෂ්පාදනය කළේ ශක්ති සාමන්තා. ආශා පරේඛ මේ චිත්‍රපටයට රංගනය නික්වන ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. විවාහයෙන් තනි වුණු ගැහැණියක් විදිහට. එතකොට රජේෂ් ඛන්නා ඉන්නා මේ චිත්‍රපටයේ. ඉතින් නසීර් හුසෙන්, බින්දු, ප්‍රේම් චොප්‍රා, ඩේසි රානි, ඒ වගේම සලෝචනා ලත්කාර මේ චිත්‍රපටයට එක්වුණු අනිත් රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඒත් එක්කම ආර්.ඩී. බර්මන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් කටිපතන් චිත්‍රපටයට සුන්දර ගීත ගණනාවක්ම ඇතුළත් වුණා. අපි දැන් අහන මේ ගීතය කිෂෝර් කුමාර් ගායනා කරන්නේ. යෂන්

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: மானவிய பிரேமைய சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர துலின் சாய்சன்வ ஹமுயமுத ஆதரவந்தயா பிரேமவந்தயா ஆதரணீயா කොයිතරම් දේවල් කියන්න පුළුවන්ද නේද 1991 වසරදී සජන් තිරගත වෙන්නේ ලාරන්ස් ඩී සෝසා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එතකොට මේ චිත්‍රපටය අපෙන් අමර් අපෙන් කියන බෙන්ගාලි චිත්‍රපටයේ නවත නිෂ්පාදනයක් විදිහට තමයි බලිවුඩ් සිනමාවට එන්නේ ඒ වගේම 1897 දී තිරගත වුණු ප්‍රංශ චිත්‍රපටයක යම් කෙසේ පදනම් කර ගැනීමක් මේ චිත්‍රපටයේ තියෙනවා කියලත් දැනගන්න ලැබෙනවා සංජය දත් මාධුරී දීක්ෂිත් එතකම සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළේ එතකොට නදීම් ශ්‍රවන්ගේ සංගීතය සමීර් තමයි ගීත රචනා කළේ ලංකාවෙත් සාජන් කියන්නේ අතිශය ජනප්‍රියත්වයට පත්වන චිත්‍රපටයක් ආකාශ් අමන් ඒ අතරට එක්කනු තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි පූජා මේ තුන්දෙනාගේ කතාව තමයි ගලාගෙන යන්නේ අවන් සාගර් විදිහට තමයි පෙනී ඉන්නේ එතකොට සාගර් කියන්නේ අමන් අමන් කියන්නේ සාගර් ඒ වගේම කවිය ඇතුලේ ජීවත් වෙන්නේ ඔහු මේ කියන කතා එක්ක තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වුණා කියලා මම කියවනේ නදීම් ශ්‍රවන් සංගීතවත් කළ මේ චිත්‍රපට ගීත ගැන කතා කරනකොට අපි මේ අහන්න යන ගීතය මෙරා දිල් බී කිතනා පාගල් හේ කුමාර් සානු සහ අල්කා යාග්නික් තමයි මේ ගීතය ගායනා කළේ ඒ වගේම තවත් පංකජ් උදාස් ඒ වගේම එස් පී බාලසුබ්‍රමණියම් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා අනුරාධපුර දුවල් හිටියා අතිශය සුන්දර ගීතයකට වාක්‍ය

0: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
3: දෙකියා සුරකි මගතොට
4: ඔයාට විෂ මද්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. ආත්ම එකට ජාතික මෙහෙයුම.

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 676 679.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ඒ ගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත්තුවා ගත්තා අයියා. බය කරන්න එපා. රැට් නින්ද යන්න නැතුව. නේ.
4: නෑ. අපි බොරුවට බය වුණේ. එතකොට සීංචි මාමට සතුටුයි නේ.
2: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ. අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක. එතකොට අපිට හරි බයයි.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල රත්.

0: රෑටයි විනාඩි 35යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිතාරහර සදතිය දහර අතර නැහගෙන ඉන්න ගමන් අපි යනවා 70 දශකයේ මුල් කාලෙට. 1973 දී තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට පවුල කියන සංකල්පය ගැන කතා කරනවානේ. විශේෂයෙන්ම රංගන ශිල්පීන් ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂවරයන්, නිෂ්පාදකයින්, එහෙම නැත්නම් පසුබිම් ගායන ශිල්පීන් ශිල්පිනියන්, මේ වගේ බොලිවුඩයට එකතු වෙලා ඉන්න නිර්මාණකරුවන් තමන්ගේ දූපතුන්ව සිනමාවට එක්කිරීම එකාතකට විලාසිතාවක් වෙලා තවත් වෙලාවකට ස්වාධීනව එහෙම නැත්නම් තමන්ගේ උත්සාහයෙන් මේ ක්ෂේත්‍රයට පය තියන්න උත්සාහ කරන ගොඩක් අයට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් නෙපොටිසම් ගැන ගොඩාක් කතා කරනවා බොලිවුඩ් සිනමාව කේන්ද්‍ර කරගෙන. ඉතින් මේ චිත්‍රපටයත් ඒ ගැන කතා කරද්දී මතක් වෙන චිත්‍රපටයක්. රාජ් කපූර් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ. ඒ තමන්ගේ ආදරණීය පුත්‍රයා රිෂි කපූර්ව බොලිවුඩයට හඳුන්වා දීමේ බලාපොරොත්තු වෙන ඔහුගේ ප්‍රථම රංගනය තමයි බොබි චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ. ඩිම්පල් කපාඩියා ඇය ගැන කතා කරද්දී ඇයත් තමන්ගේ පළමු චිත්‍රපට රංගනය විදිහට තමයි බොබි චිත්‍රපටයට රංගනයෙන් එක් වෙන්නේ. බොහෝ කතා බහට ලක්වුණු මේ චිත්‍රපටයේ ප්‍රේම්නාත්, ප්‍රාන්, අරුණා ඉරානි, ප්‍රේම් චොප්රා රංගපෑවා. ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේ ලාල් මේ දෙන්න තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ගීත ගැන කතා කරනවා නම් මේ ශායර නැහි ශෛලේන්ද්‍ර සිං ගයන ගීත තමයි අපි අහන්නේ. මේ චිත්‍රපටයට අනන්දක්ෂි ගීත ලිව්වා. ඒ වගේම රාජ් කවි ඉන්ද්‍රජීත් සිං තුල්සි සහ වෛතල් භාවි පටෙල් ගීත රචනා කළා. එතකොට මේ ගීතය මම කවියෙක් නම් නෙවෙයි තමයි, ඒ පෙම්වතියේ ඔබව දුටු දාපතන් මට කවිකම ගැන හැඟීම.

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன සඳදිය දහර
1: සඳදිය දහර තුළින් අප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ ගීතයක් අහමු. ප්‍රේමයට ඉතින් එහෙම ඉරතුවක් තියෙනවද නේද? ප්‍රේමයේ හිටතල තියෙනවා නම් කොයිතරම් දුෂ්කර සමයක් කරත් වසන්තයක් වගේ තමයි දැනෙන්නේ. නසීර් හුසෙන් අප්‍යාර්කා මෝසම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ශෂි කපූර්, අශා පරේඛ ප්‍රධාන චරිත නිරූපණය කරති, භරත් භූෂණ, නිරුපා රෝයි, මදන් පූරි, තහිර් හුසෙන් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්ුණා. මජ්‍රෝ සුල්තාන්පුරි ගීත ලියති, ආර්ය බර්මන් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරා. අපි ප්‍යාර් කා මෝසම් චිත්‍රපටයේ කිෂෝර් කුමාර් ගායනා කළ ගීත මේ අහන්න. තුම් දින් ජවකා

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தஹர
1: கயாமத்சே கயாமத் தக் சிட்டபடேன் அப்பி ஹானவை ஈலங்க கீதைய சந்ததிய தஹர தரின் அசுதாஷ்யக்கே அக பாகியதீ சிட்டபடே திரகதவேன் இக்கனிக் தஹஸ் நவசி அசுவாட்ட அவருத்ததி மன்சூர் கான் தமை சிட்டபடே அத்தியக்ஷனே கரான்னே மே ஓகே அத்தியக்ஷனே ஜீவிதே பலமு சிட்டபடே ஆமீர் கான் එවගේම ජෙහි චාප්ලා ප්‍රධාන චරිත නිරූපණය කරමින් බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නේ ඛයාමත් සේ ඛයාමත් තක් චිත්‍රපටයත් එක්ක මජ්‍රු සුල්තාන්පුරි ලිව්ව ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වුණා අනන්ත් මිලින්ද් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ අමීර් ඛාන් රාජ්වීර් එමනතම් රාජ් සිං විදිහටත් ජෙහි චාප්ලා රාශ්මි සිං විදිහටත් මේ චිත්‍රපටයේදී අපිට හමු වුණා එතකොට අමීර්ගේ ළමා කාලය ඒ කියන්නේ පුංචි රාජ්වීර්ගේ චරිතය නිරූපණය කළේ ඉම්රාන් ඛාන් මේ ඛයාමත් සේ ඛයාමත් තක් චිත්‍රපටයට අතුලත් වුණු සුන්දර ගීතයක් උදිත් නාරායණ එක්ක අල්ක යටි

0: సమానుగ్రహాయ
1: ලාංකේ විශ්වාස දින මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: රාත්‍රී හතට ලක්කනෙන්
1: සංගතිය දහන සංගතිය දහන ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 400

0: Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වෙලවරාත්‍රී 10යි විනාඩි 1යි අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න අද අගෝස්තු මාසේ 10 වෙනිදා. ඉතින් අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ අද දවසේදී ඔබ මිලදීගත් මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දනෝ නිදහන හඳහන ගොවිස්තත් සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි සූදානම් වන්නේ. අපි ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් ලොතරැයි පත් ගන්න අතට අපි සූදානම් අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට එවැගේම ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබම සුබ රාත්‍රියක් වෙන්න කියලා.

0: സുധാനന്ദ് എൻഎൽബി ജീവിതത്തെ സിഹിനേട്ട് വാസനാവേ ആശീർവാദയ.
1: අයිබෝවන්, මුළු රටටම වාසනාව උදා කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් දවසේ සුබම අඩහෝරාවෙන් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවරණය. ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම ඔබේ සුබසිත වෙනුවෙන්. ඒ අනුව ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ අඹේපුස්ස බෝතලේ කනිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සඳහා පහසුකම් සැපීමත්, වොලිබෝල් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමත් පසුගිය දින උත්සවාකාරයෙන් සිදු වුණා. ඒ අවස්ථාවට බෝතලේ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති DGN සංජීව මහතා, උපවිදුහල්පති CY රඟුපල්ල මහත්මිය ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරී සහභාගී වුණා. අද අපට වාසනාවේ පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගීතිකා ජයවර්ධන මහත්මිය. දැන් හඳුනාගනිමු අද අධීක්ෂණ මණ්ඩලය. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන WISP රණසිංහ මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඉන්ද්‍රාණි බිසෝමැණිකේ මහත්මිය. එහෙනම් අදත් වාසනාව හොයාගෙන යන්න මුලින්ම දිනුම් අදින්නේ NLB ජය. මේ වෙලාවෙත් ඔබේ අතට සල්ලි ඕනේ. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය අද දිනුම් වාරයේ 543. අපි යමු NLB ජය දිනුම් ඇදීමට. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජය අංක 4යි දැන් තෝරන්නේ. අද ඔබට වාසනාව ගෙන ඉංග්‍රීසි අක්ෂරයේ P ජය අංක 7763. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය. මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 291ක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7385 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව. අද NLB ජය ලොතරැයෙන් රුපියල් 105 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට

0: ඔබේ වාසනාවට හඳහන ගලපගන්න නියත ධනයෝග හඳහන අද 1584 වෙනි දිනුම් පාරේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය දැන් තෝරනවා. අද වාසනාවන්ත ලග්න සංකේතයේ කටක හඳහන වාසනාව වෙනුවෙන් දැන් අපි ජයංක හතරක් තෝරාගමු. පළමු ඔබට වාසනාව ගේන්නේ අංක 8. හඳහන දෙවන ජය අංකය අංක 13. තුන්වන වාසනාවන්ත ජය අංකය අංක 14. මේ තෝරන්නේ අවසන් ජය අංකය. හඳහන හතරවන ජය අංකය අංක 48. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැකගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාග 10ක් අපි ලබා දුන්නා. බලමු හඳහන අද වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද හඳහන 1584 වෙනි දිනුම් වාරයෙන් වාසනාවන්තින් 133,123 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 81,91,460 මුදලක්. හෙට හඳහන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 35,37,406.80. ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් සත්තිනම ජයනියත ගොවිසෙත 4,517 වෙනි දිනුම් වාරයට අපි දැන් සූදානම්. එහෙනම් ගොවිසෙත දිනුම් මැදීමට අපි දැන් යමු. සත්තිනම ජයනියත ගොවිසෙත වාසනාව වෙනුවෙන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. ගොවිසෙත වාසනාව වෙනුවෙන් ජය අංක 4ක් දැන් තෝරනවා. පළමු වාසනාවන්ත ජය අංකය අංක 3. ගොවිසෙතෙන් දෙවනුව ඔබට වාසනාව අරගෙන ඉන්නේ අංක 75. මේ තෝරන්නේ තුන්වන ජය අංකය. මෙන්න තුන්වන ජය අංකය අංක 31. අවසන් ජය අංකය දැන් තෝරන්නේ හතරවන වාසනාවන්ත ජය අංකය අංක 27. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසෙත ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් අපි ලබා දුන්නා. රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 66 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මෙන්න ගොවිසෙත අද වාසනාව. අද ගොවිසෙතෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 4 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. SHN උදේරි රාජකිරිය, GG අල්විස් ගෙලිඔය, තුෂාර සංජීව මහනුවර, ඒ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙනුත් අපි ජයග්‍රාහී ලොතරැයිපතක් අලෙවි කරනවා. ඒ අනුව වාසනාවන්තයින් 121,364 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 82,84,160 මුදලක්. ඔබේ කෝටිපති සිහින සැබෑ කරන ගොවිසෙත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 7,71,76,566. සුබ දවසක් ලොතරැයියේ අලුත් උණු පහසු උණු ත්‍යාගේ වැඩි උණු නවතම ත්‍යාග රටාව තුලින් ඔබට සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් ත්‍යාගේ රසක් දිනා ගන්න ඔන්න අවස්ථාව තියෙනවා. අද දවසත් සුබම සුබයි. අද දිනුම් වාරය 391. සුබ දවසක් සුබ ලග්න සංකේතය මේ තෝරන්නේ. අද සුබ ලග්න සංකේතය වෘෂභ. සුබ දවසක් වාසනාව වෙනුවෙන් සුබ අංක 3ක් දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 38. දෙවන සුබ අංකය අංක 37. තුන්වන සුබ අංකය අංක 31. රුපියල් 25,000 බැගින් ත්‍යාග දිනා ගන්න පුළුවන් ප්‍රවර්තන ත්‍යාග අංකය මේ තෝරන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 9134. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 275 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු සුබ දවසක් අද වාසනාව. අද සුබ දවසක් ලොතරැයියේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තෙක් බිහි වෙනවා. මේ ජයග්‍රාහී ලොතරැයිපත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිතවරයා. අශෝක කුමාර, ගල්නැව ප්‍රදේශයෙන්. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 8 දෙනෙක් බිහි වෙනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 40 දෙනෙක් අද බිහි වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තෙන් 110,113 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 96,49,520 මුදලක්. වාසිත් වැඩි, තෑගිත් වැඩි, තවත් ලොතරැයි හතරක් සමගින් දැන් ඔබ හමුවට එනවා අනුෂි සමගින් ටේමියන්.
1: ලංකාවේ ලොතරැයි පතකට දිය හැකි ඉහ

ඉතාම වටිනාකම මෙගා පව වෙතින් අපි ලබා දුන්නා ඔබට රුපියල් කෝටි 23ත් රුපියල් කෝටි 47ත් ඉක්මවා ගිය අති දැවැන්ත මෙගා සුපිරි තෑගි දෙකක් සමග දැන් අපි සූදානම්ින් ඉන්නේ රුපියල් කෝටි 30 ඉක්මවා ගිය ඒ මෙගා සුපිරි තෑග ඔබේ කරන්න. ඒ වාසනාවන්ත මෙගා සුපිරි තෑග විතරක් නෙමෙයි ඔබේ ග්‍රෑන්ඩ් සුපිරි තෑග වෙනුවෙන් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි දැන් මේ අති නවීන සුපිරි මෝටර රථයත් ඔබ වෙනුවෙන්ම වෙන් කරලායි තියෙන්නේ. එකකට එකක් නොදෙවෙනි සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2623 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි මේ තෝරා ගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. දැන් අපි තෝරා ගන්නවා ඔබේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය අංක 10. මම හිතනවා ඡයග්‍රහයේ අංක 4 අද තීරණය වෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් පළමු වාසනාවන්ත අංකය අංක 26. දෙවෙනි ඔබට වාසනාව ගෙනෙනවා අංක 65. අද ජයග්‍රහී තුන්වන අංකය අංක 39. මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 9. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවල් උදරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් වගේම 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 61 දෙනෙක් අපේ රටට බිහි කරන බලමාද වාසනාව සූති. අද මෙගා පව වෙතින් රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් සිව් දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා. අනිල් රණසිංහ මාවතගම, LHA සුමනසිරි කිරින්දිවැල, GH ශ්‍රියානි කඩවත සහ අචල නානායකාර කුරුණෑගල අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 1,25,766 දෙනෙක් අතරේ රුපියල් 80,18,560 මුදලක් අපි බෙදා දෙනවා. නිසකවම දිනන ලොකුම තෑගිද ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන මෙගා සුපිරි තෑගි රුපියල් 30,11,55,638 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර රථයක්. රුපියල් 8,41,00,000 වාගිය දැවැන්ත නිධානයක් සමග ශ්‍රාතියේ මහා ධන සම්පත ධන නිධානේ 2305 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. බලමු ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තිරණය වෙන්නේ කොහොමද කියලා. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. මේ නිධානයට හිමිකම් කියන්නේ ජයග්‍රහී අංක 4ක් ඔබ ගලපා ගත යුතුමයි. පළමු අංකය අංක 35. දෙවන ජයග්‍රහී අංකය අංක 23. තුන්වන වාසනාවන්ත අංකය අංක 80. අද ධන නිධානයේ සිව්වන වාසනාවන්ත අංකය අංක 43. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතින් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙක් අපේ රටට බිහි කළ තියෙනවා. බලමු ආද වාසනාව ස්තුතියි. අද ධන නිධානයෙන් රුපියල් 102 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 30 දෙනෙක් බිහි වෙනවා. ජයග්‍රහ ලොතරැයිපත් අලවි කරනවා. RDS තිලකරත්න හෙට්ටිපොළ, KAGS අල්විස් තොට ළඟ, රුවන් සිසිරකාන්ත ඇඹිලිපිටිය සහ RM වසන්ත නාවුල අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්තින් 93,506 දෙනෙක් අතරේ රුපියල් 59,54,440 මුදලක් අපි බෙදා දෙනවා. 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8,44,33,265.60ක්. ලංකාවේ අස්සක් මුල්ලක් නැර වාසනාවන්තයින් ලක්ෂ ගණනක් බිහි කරන බලාපොරොත්තුවෙන් ලොතරැයි ලොව රජ්‍ර කිරුල මහජන සම්පතේ 6,275 වන දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. අද ඔබට අයිති සුපිරි තෑග රුපියල් 2,46,00,000 ඉක්මවා ගිහි. බලමු එහෙමනම් අද මහජන සම්පතේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 6, 5, 8, 7, 5 සහ 1. ඔබ මිලට ගන්න සෑම මහජන සම්පත ලොතරැයි පතකින්ම අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඔබ ඍජුවම දායක වෙනවා. මේ අවුරුද්දෙ සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, 25 ලක්ෂපතියන් 245 දෙනෙක් අපි බිහි කළ තියෙනවා. ස්තුතියි.
අදත් ඔබ සමත් වෙනවා රුපියල් ලක්ෂ 25ක ප්‍රථම තෑගකට හිමිකම්. කියන්ට ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ කැකන දුර NLB අලෙවි නියෝජිත HHK ජයවීර මහතා. ඒ වගේමයි ලක්ෂපතියන් 21 දෙනෙක් අපි අද මහජන සම්පතින් බී කරනවා. ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්. ඉන්ද්‍රානි ස්වර්ණලතා කදුරුවෙල, සන්ධ්‍යා වීරසිංහ මාතලේ, නන්දික සිරිසේන හෝමාගම, නිර්මලා සංජීවනී බොරැල්ල, W වාසුදේව බත්තරමුල්ල, ලාලනී ලියනගේ මීගමුව කොච්චිකඩේ, JRIH ඉලංග පෙරම මහරගම, K විජේසිංහ ගලෙන් බිඳුනුවව, WASJ කුමාරතුංග මැල්සිරිපුර, WA ආර්යවති දෙමටගොඩ, RMSK රත්නායක මැණිකින්න, MH දිසානායක පේරාදෙණිය, SG එසින්තා හික්කඩුව, P ප්‍රදීපන් මඩකලපුව, සුසන්ත මිල්රොයි රාගම, P ඇලඩින් පෙරේරා දිගන, නීල් ජයසිංහ කෑගල්ල, මලින්ක කළුආරච්චි ගොඩිගමුව, GHSMS විජේසූරිය ඇහැලියගොඩ, PD දයාවති රිදීගම, අචලා නානායකර කුරුණෑගල, එත් සමගින් වාසනාවන්තින් 270,242 දෙනෙක් අතරේ රුපියල් 2,17,12,401 මුදලක් අපි අද බෙදා දෙනවා. මහජන සම්පතෙන් හෙට අපි ඔබ වෙනුවෙන් වෙන් කරන සුපිරි තෑගේ වටිනාකම රුපියල් 2,51,19,624.

0: අද සම්පත ලොතරැයිපතෙන් ඔබට වාසනාව උදා කියලා දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත්. ඒ අනුව අද සම්පත 850 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය B ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 8, 7, 5 සහ 1. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් ජයග්‍රහී අංක 4ත් සහිත කොට පෙළිය ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා SDN රත්නායක බද සහ ටීපී තාම්බර පිල්ලේ එරාවුර අපේ එන්එල්බී අලවි නියෝජිත වරුන්. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 52 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,20,5,480ක මුදලක් අපි අද සම්පතින් ඔබ අතර බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 9,58,449 අතරේ රුපියල් 8,09,56,500ක අති දැවැන්ත මුදලක් අපි අද එන්එල්බී ජාතික ජයවන්නේ වාසනාවන්ත ඔබ අතර බෙදා දෙනවා. මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
2: එන්එල්බී.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායන

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි කැඩෙන බිඳෙන සුළුයි ලෙඩ වෙන සුළුයි දිරාපත්වන කැඩෙන බිඳෙන ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින කයට උරුම වූ තවත් එක් ස්වභාවයක් නිරෝගී බව උතුම් ලාභයයි මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට පෙනෙන රෝග ඇතුළත

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: గజక సూత్ర దేశనావ దేశ్ఞానన్ వహన్సే గంపుల మీతలావ కొహుమడ రువన్పా మూల మహా విహారాధిపతి పూజ్యపాద గణే కుమరే శాంత స్వామిన్ వహన్సే.
1: అనంత దుఃఖ వేదనావన్ హా సంతాపయన్ గిన్ యుతువ ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත්වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට, මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

ආරක්ෂාව සැලසෙමින්ද පැමිණෙන අනතුරු වළක්වාලෙමින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින් ඔබ යේ සජ්ජායනා කිරීම තුලින් ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහනහැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස් පළරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්ඛණ්ඩ හගෙන ඉන්න වෙලාව 2:05 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්ඛණ්ඩ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම

සිංහල කී යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වේ. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන් ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්ව

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර